එවරෙන් බුණුවේ කලේග ෆානු අහරමෙන්ගේ ගාත තිය වඩාගතී හම එකනි අල්ලෝහං අහරමෙන් අලුකං කුරුමශායි අහරමෙන්ගේ කාබ ෆෙන් අලුකංකොන් උළුණු තකෙති අහරමෙන් දූ කොල්ලුමන් එංගෙවමත්තෝය ෆහෙ කලේග ෆානු වනි තෙදවරින්ගේ තෙරෙන් කමවානම කලේග ෆානු අහරමෙන් නත්තිය වාදු කරව්වා කමේ අහරමෙන් ගාත නිකං ගෙන්නවා බල්ලවාශේ.

දෙං එකලේගෆාන් එවරින්ගේ කිබෙන් දුරුහැලිවේ වඩාගති අදි එකලේගෆානු විදාළුවී ඒ අහොරින්ගේ කවුමුගේ මීහුන්නේ හම කශවරුන් අහොරින්ගේ වෙරි රස් කලාගේ රසූලු කන්තිය බෑමීහුන්නන් ඉවීමේ අදි තිය බෑමීහුන්නන් අහුරෙන් නසේ හත්තෙරවීම එහෙනෙ කමකු තිය බෑමීහුන් නසේ හත්තෙරවා මීහුන් දෙකේ ලොය බෙන්නුවමුයි.

අදි ලූතු ගෙෆාන් එකලේ ගෙෆානු කොවුම්ගේ මීහුන්න විදාළු විහිඳු හඳුම කුරාශය තිය බෑ මීහුන්ගේ කුරින් ආලම්තවගේ තෙරින් එකකු වෙස් කොෆ්.

0: ونصحت لكم فكيف آسى على قوم كافرين.
1: දෙන් එකලේග ෆාන් එවරංගෙ කිබෙන් දුර්හලිවෙ වඩාගත අදි එකලේග ෆාන් විදාල්වේ ඒ අහොරින්ගෙ කවුම්ගෙ මිහුන්නේ හම කශවරුම් අහොරින්ගෙ වෙරි රස්කලාන්ගෙ රසූලු කන්තිය බෑමිහුන්නන් ඉවීමේ අදි තියබෑමිහුන්නන් අහොරෙන් නසේ හත්තරවීම ෆහෙ කාෆිරු බයගෙ මච්ච අහොරින් හිතාම කුරාණී කොම්ෆදයකුන් හිජේ.

රත්තවගේ අහුළුවරින් ඊමාවෙ තක්වාවෙර වී නම හම කශවරුම් ඌඩුන්නායි බිමු තිමන් රස් කලාගේ එවරෙන්ගේ මච්ච බරකාතුගේ මගුතම් හුළුවා දෙවීමහෙ. එහෙනෙක්කමකු එවරෙන් දොගුකුරුවේ දෙන් එවරෙන් හෝදා උළුන අමල්තකට්ටකා තිමන් රස් කලාගේ කෝෆාගේ අජාබුම් එවරෙන් හිප්පෙවීමේ.

0: දිහෙමේ කුඩකු දින්ග දොස්
1: මිය හරවස් කුඩකු දින්ග දොහු දිවෙහි රාජයේගේ අඩා දිවෙහි FM ගේ ප්‍රෝග්‍රෑම් හොෂේළුමා ખબર කියමුගේ ફુરසතු කුඩකු දින්න
0: නිකංකම ශෞගරිවා හැංහර අශාරහරා දෙමදුවේ කුදින් ID card ගේ ෆොටෝයි හතෙ තිනේක හයින්නෝ එපහින්නෝ එක වයිබකෝ
1: බැබලොන්ගේ ફુરසතු මේ දේවා හොනිහිරු දුකේ නේද
0: දිහෙමි කුඩු කුඩින්ගේ දොස්

0: වරක් කුරු බංජ දිවෙහි දරින් දිවෙහි බහන් ඉස්කන් දීගෙන් එගොතුක කුරිය දියම්ගේ මුහිමකම් මෙවති ගැන ස්ටීෆන්ය යශ්ම හද දෙරවෙෆ මිහිරි මසෙක්ක රංගලේ කාමයප් කුරවිදසේ ගුරුත් ගෙති ඔති එගේ එහා දෙරනෝචේ ප්‍රෝග්‍රම් අඩුහලන් ඉන්න චෙගේ නිමෙන් දැන් ගුරුවතුක යශ්මුගේ නම්ම ඔතිගේ මරහබ යශ්මවා වකිල්ලා ෆදිහම වරක් ගෙන කො දෙන්නා වාහක දක්කාලන් එබෙන් එකම ඉතුරු කොච්චකා දත්තමෙන් ඉතුරු කොච්චකායක දත්තමෙන් කොරියත්තානි වර රේති හොනර ගෙන ස්තීෆා
1: Ali Ash Muhammad, Light Room, Mukuri Mok School. Da.

0: ದಿವೈ ಫಿಲ್ಮ್ ಇಂಡಸ್ಟ್ರಿಗ ಮಸಕೆ ಕುರಾಹಿವ ಬೇಫ್ರೂನ ಹಾಸಕೊಗ್ಗೆ ಮೋಲ್ಡಿ ಸೊಸೈಟಿ ಫಾರ್ ಪರ್ಫಾರ್ಮಿಂಗ್ ಆರ್ಟ್ಸ್ MSPAಗೆ ಫರಾತುಮ್ಮಿವಣಿ ಎಕ್ಟಿಂಗ್ ಕೋಹೆ ಬೇವುಮ ಹಮಜಸ್ಸಾಫ ಮೀ ಹಮಗ್ಯಾಮಸ್ ಮೀ ದಾಯರಾಯ್ ಕುರಿಯದ್ದಾಂ ಬೇಣುವ ಫರಾತಕ ರಣುಗೆ ಫುರ್ಸತೆ ಮೀ ಕೋಹಾಗುಳೆ ಇತುರು ತಫ್ಸೀಲ್ ದೆವ್ವಿ ಮೋಲ್ಡಿ ಸೊಸೈಟಿ ಫಾರ್ ಪರ್ಫಾರ್ಮಿಂಗ್ ಆರ್ಟ್ಸ್ಗೆ ಚೇರ್ಮನ್ ಮೊಹಮ್ಮದ್ ರಶೀದ್ ದಾರಾ
1: ಅಲ್ಲಿ ವರ್ಕ್ಶಾಪ್ಗೆ ನೀ ಮಾಲ್ಡೀವ್ ಸೊಸೈಟಿ ಫಾರ್ ಪರ್ಫಾರ್ಮಿಂಗ್ ಆರ್ಟ್ಸ್ ಕುರಿಯಗೆಲ್ಲ ನೀ MS2ಗೆ ಕೋಹೆನ್ ವರ್ಕ್ಶಾಪ್ ಸ್ಟೈಲಲ್ಲಿ ನೀ ವರ್ಕ್ಶಾಪ್ ಎಲ್ಲ ನೀವೇ ಅವ್ನೇ ನೀ MSPAಗೆ ಬರಾದ ಹಿಂಗೆ ದೇವನ ಆ್ಯಕ್ಟಿಂಗ್ ವರ್ಕ್ಶಾಪ್ ನೀ ಅಮ್ಮ ನೀ ಮ್ಯಾಗನ ಮಕ್ಕಳದಕ್ಕೆ ರಾಜ್ಯ ಫಿಲ್ಮಿ ದಾಯರಾಗೆ ಅದು ನಿಮ್ಮ ಇಂಟ್ರೆಸ್ಟ್ ಹೊನ್ನ ಬರತಕ್ಕ ಅವ್ನೇ ನೀ ಫೌಂಡೇಶನ್ ಅಳಾದಿನ ಮಕ್ಕಳದ ಕೂಡ ಮಸಕತ್ತೆ ನೀ ಅಮ್ಮ ನೀ ದಾಯರ ನುಕುನ್ನ ಬೇಕು ನೀಗೆ ನೋ ಹೌ ಹೆಂಗಿಗೆ ನುಕುಮ ಮಸಕ್ಕೆ ಕುರಿಯ ದೀವಮ ಅವನೇ ಹೂವ ದೇವಸ್ಥಾನದಲ್ಲಿ ಬರತಕ್ಕಂಥದ್ದು ಬೆಂಬಿಗೆ ಕುರಿಯ ಅವನು ಬೇಬಿ ವರ್ಕ್ಶಾಪ್ ಸರ ಕಾಮಯಾಬ್ ಕಮಾಯಕ್ಕೆ ಅವನೇ ನಿಮ್ಮ ಮಾದವನ ಅದು ಬಾಯಿ ಪರಾಯತ ಹೋಗಿ ಎದುಮಂತ ಮತ್ತೆ ಹಾಕೊ ಅವನ ದೇವರ ಪಹಾರ ಎಕ್ಟಿಂಗ್ ವರ್ಕ್ಶಾಪ್ ಎಕ್ಟಿವಿಲ್ಲ ಅಂದ್ಮೇಲೆ ಕುರಿಯಿದೆ ಹಾಗೆ ಅದಕ್ಕೊಂದು ಈ ವರ್ಕ್ಶಾಪ್ ಅವನು ನಿಧಿ ಆಹಾರ ಸ್ವಲ್ಪ ಆಗಿ ನೋಡಿ ತಪ್ಪ ಆತಕ್ಕೆ ಸೌರ ಹೇಳಿ ಅವನೇ ನಮಗೆ ಇಲ್ಲೇ ಕೊಡುವಂಗ ಸ್ನೇಹಾರ ನಿಹಾರ ಅವನೇ ಇರೋ ಪ್ರತಿ ಅವನಿಗೆ ನಿಹಾರ ಅಮ್ಮ ಈ ವರ್ಕ್ಶಾಪ್ ಬೇಬೇತೋ ಅವನ ಮತ್ತೆ ಕೊಡುವಂಗಿರುತ್ತೆ ನಮ್ಮ ಈ ವರ್ಕ್ಶಾಪ್ಗೆ ಬೇರೆನೆ ನೀ ಪಣದಾಹಾರ ಮದುವೆಗೆ ನೀ ಹುಯಬೇಕು ಹಂಗೆ ತಿಳಿಯಾಗಿ ಮದುವೆಗೆ ಹೆಂಗೋ ಸುಮಾರು ಕಿತ್ತದ ಮತ್ತೆ ಅವನಿಗೆ ಹೇಳ್ಬೇಕು ವಿಶ್ವನಿಂದ ಅವನೇ ನಮ್ಮ ಈ ವರ್ಕ್ಶಾಪ್ಗೆ ನೀ ಪ್ಲಾಸ ಅವನೇ ನಮ್ಮ ಪ್ರಸಿದ್ಧ ಹುವಾಲೇನಿಗೆ ಯಾಕಂತ ವಿ ಸ್ಲಾಟ್ ವಿ ಜಾಬ್ ಅವನು ಬದಲಿ ನೀ ಹಂತಕ್ಕೆ ಗಿನ ಕೊರೋನ ನಮ್ಮ ಸ್ಮಾಲ್ ಮೀನ್ ನಮ್ಮ ಕೇವಾದೆ ಇಚ್ಛೆ ವರ್ಕ್ಶಾಪ್ ಮುದ್ದತ್ತಿಗೆ ತೆರೇಗ ಒಳಂ ಫಿಲ್ಲ ನಂಗಳ ಹೆಂಗಿಗೆ ನೀ ವರ್ಕ್ಶಾಪ್ ನಮ್ಮೆ ಫೀಲ್ಡ್ ಮಸಕ್ಕೆ ಕೊಡು ಏನಂತಲ್ಲಿ ಅಧಿಕತ ಧನ್ಯವಾದ ನೀ ವರ ಮುಹಿಮ್ಮು ನೀ ಆರ್ಟಿಸ್ಟ್ ವರ ಮುಹಿಮ್ಮು ನೀ ವರ್ಕ್ಶಾಪಕ್ಕೆ ಜಮ್ಮಿಗೆ ಕುರಿಯುವ ಅಪದೇಶ ನಮ್ಮ ದೇವರ ನಾವು ಎಣ್ಣೆ ಚಿಕ್ಕಿ ತಿಮ್ಮನ್ನ ಕಮ್ಮಿ ಕಾ ಪುರುಸತೆ ನೋವೇ ತಿಮ್ಮನ್ನ ಹೆಚ್ಚಿನ ಹೆಚ್ಚು ತಕ್ಕೊಂಡು ನಮಗೆ ದಾನ ತಾನೆ ತಯಾರವಣ ಕೋರಿಂಗ್ ಹೆಚ್ಚೆ ಮುಗಿದೆ ಇನ್ನೊಮ್ಮೆ ಕಂಗ ಇದುವಾದ ಮಟ್ಟಕ್ಕೆ ಅವನ ಎಣ್ಣೆ ಸಿ ಏ ನೀ ಮಸಕ್ಕೆ ಪರಾಗ ನಿಮ್ಮ ಅವನಂಗೆ ನೀ ರಿಕ್ವೆಸ್ಟಿಗೆ ನೀವು ಪುರುಸತಕ್ಕೆ ಹುಡುವಾಗ ಪುರುಸತಕ್ಕೆ ಬೇನು ನಮ್ಮ ನಿಹಾರ ಇಂಡಸ್ಟ್ರಿಗೆ ಮಸಕ್ಕೆ ಕೊಡೋನು ಎಂದವ ಬೇಕು ಅಂದರೆ ಅದಿ ನೀ ಕಮ ಇಂಟ್ರೆಸ್ಟ್ ಅಲ್ಲ ನೀ ಇಂಡಸ್ಟ್ರಿಗೆ ಮತ್ತೆ ಕುರಗೊಂ ಬೇನು ವ್ಯಾಪಾರ ಅಂತಕ್ಕಂಥ ಧನ್ಯವಾದ ನೀ ವರ್ಕ್ಶಾಪ್ಗೆ ಬೇರೆ ಮಟ್ಟಕ್ಕ ಅವನ್ನ ಇವ ನಗಂ ಪ್ರತ್ಯೇಕ ರೂಪಾಯಿ ಅಲ್ಲ ಸಿ ಏ ಮುಳಿ ವರ್ಕ್ಶಾಪ್ ಏ ಪ್ರತ್ಯೇಕ ರೂಪಾಯಿ ಇದೆ ನಮ್ಮ ಅವನ್ನ ನಮ್ದೇ ಹೆಚ್ಚು ಗೊತ್ತುವ ನಗನೆ ಬೇರೆ ಜಾಸ್ತಿ ನೀವು ವರ್ಕ್ಶಾಪ್ ವರ್ಕ್ಶಾಪ್ ಹಾಗೆ ನೋ ನೈಕಿ ನೀವೆಂದನೆ ಅಮ್ಮ ಹಿಮತ್ತೆ ಗೊತ್ತುವ ನೀ ವಿ ಹೌಸ್ ಪ್ರತ್ಯೇಕ ಗೊತ್ತಕ್ಕಿನ್ನ ಬೆಸ್ಟ್ ಬೇಕಂತ ದೆನ್ ಅವ್ನೇ ಮ್ಯಾಗಡೋತಕ್ಕ ನೀ ಮಸ್ತುಗೆ ವರ್ಕ್ಶಾಪ್ ಇದೆಯಾ ಅವನೇ ಹುಕ್ಕುರುದು ಕ್ಲಾಹಿನ್ ನೋಡ್ನಾನೆ ಹುಕ್ಕುರು ನೋ ಕೊಮ್ಮೆ ರೇಗ ಅಗ್ಗಡಿ ಬ್ಯಾಂಗ್ ಹೆಗಾರೆ ಅವನ ಕ್ಲಾಸ್ ನೀ ವರ್ಕ್ಶಾಪ್ಗೆ ಅಮ್ಮ ಕೇವಾದೆ ಅನ್ನಾನೆ ಬೇರೆ ತಜುರ್ಬಾಕಾರ ಚಕ್ರೆ ದೆನ್ ನೀಗೆ ನೀಗೆ ಕುರಿಂದಿದ್ದೇವೆ ವರ್ಕ್ಶಾಪ್ ಗೇಸಮ್ಮ ನೀ ಸೇವಾದಿನ್ ಟೀಚರ್ ದಿಲೀಪ್ ಕನಾಲ್ ಇಂಡಿಯಾಗ ಬೇಕಲೆ ಹೇಗೆ ಈ ಥರ ಅವನ ರಾಜ್ಯಗೆ ಅವ ಪುನಾಪಸ್ ಅದು ತಜ್ರದ ಕಾರ್ ಬೇರೆಪ್ಪು ಡೈರೆಕ್ಟರು ಆ್ಯಕ್ಟರು ನೀ ಟೆಕ್ನಿಕಲ್ ನೀವು ಅವನ್ನ ಬೇತರೇತರ ಗೆನೆಸ್ ಎದೇ ಬರ ತುಂಬ ಡೈರೆಕ್ಟ್ ಕ್ಲಾಸ್ ನಗ ಎದೇ ತಜ್ರದ ಬೇರೆ ಹಿಸ್ಸಾಕು ನೀ ಕಾಲ ಪ್ರಸ್ತುತ ಅವನ್ನ ಉಳುವಾಗ ಹೆಂಗೆ ಮಮ್ಮಿ ನಾಗಮಗತ್ತೆಗ ನೀ ವರ್ಕ್ಶಾಪ್ ಮಮ್ಮಿ ಕುರಿಯ ದಾನ ಹೋಯ್ ನಾನು ಯಾಕೀಗ ಅವ್ರಿಗೆ ಧನ್ಯವಾದ ನೀ ವರ್ಕ್ಶಾಪ್ ಅವ್ರನ್ನ ನೀ ಕುರಿಯ ಗೆಂದನಿ ನೀ ಇಂಡಿಯನ್ ಕಲ್ಚರ್ ಸೆಂಟರ್ ಇಂಡಿಯನ್ ಹೈಕಮಿಷನ್ಗೆ ಗುಳಿಗೆ ಇದೇ ಫೋನ್ನ MSPA ಗುಳಿಗೆ ಬಾಬಾ ವರ್ಕ್ಶಾಪ್ ವರ್ಕ್ಶಾಪ್ ದೂರ ಕ್ಲಾಸ್ ಹಿಂಗಮ್ಮ ನಾನು ಇಂಡಿಯನ್ ಕಲ್ಚರ್ ಸೆಂಟರ್ ಮೀ ನಾನು ವರ್ಕ್ಶಾಪ್ಗೆ ಬೇರೆ ಅವನಂಗೆ ಮೀ FB පෝස්ට් එකක හොන්නාන මියා බේ මල්ගමතා වුණාද හිතා කරමුන් ගන්න දැන් ඒකේ ඉතුරුන්ම බෑරවම් බැනමුවා බේපර වෙච්චාම මේ හැමසේද අවගන්න උගල හදිය හතේ දෙන් හතේ දෙය පස්සල කතර නම්බර මෙසේජ් එක කොල්ලාගෙන සමාව මේ වර්ක්ෂොප් එක බෑරවම් වල පුරසත් වේ අවා කොම්ම ගඩිය ගේ කොම්ම ආගොන්නව වෙසම් මෙසේජ් කොල්ලා වුනේ අවා මේ හදිය හතේ දෙන් හතේ දෙය පස්සල කතර ඒරොත් මේ වර්ක්ෂොප් එක බෑරවම් වල පුරසත් හමතිය ගන්න
0: ඩයිරෙක්ටර් මුහම්මද් හිල්මි වරක් ගෙන ජමාන්තකෙගේ මෙදුකෙඩුමකක් ෆහු හෙදි ෆිල්ම් ලම්හා ඔලිම්පව්ග මිදිය බෝධදුහුගෙරේ මිවනි ප්‍රිමියා කොෆ හිල්මිලිය ප්‍රොඩියස් කොන් අදි ඩයිරෙක්ට් කුරි ෆිල්මගේ ටයිටල් රෝල් කුලෙෆාවනී අයිෂා අලි ලම්හාගේ මෑගණ්ඩු කාස්ටුගා ඒනාගේ ඉතුරුන් හිමෙනෙනී අහ්මද් ෂාරිෆා නුසහත් ෂෝයබ්ගේ ඉතුරුන් අහ්මද් ඊසා ආනන්ද මි ෆිල්ම් ඔලිම්පහුගා ප්‍රිමියා කුරුමායකු මිහාර් වනි රඩශුගා ෆිල්ම් අලුවම් බේනුම්වා ෆරැත්තකක් එ ෆුරසතුවෙස් හුළුවා ලාෆ
2: දළුකොඩු මේ වරන් උම් පොඩක් උම්මේදව කුරන් ආම්මන් මි ෆිල්ම් වඩෑන් ඒ ෆිල්ම්ගේ තජරබා හාසිල් කොරව ආම්ම කල්ගොන්ගේ වාහකතයකි මේ තිරුළුමා බේ බෞදධෝතක ලියා වාහකතක ආ ෆොරතම මේ පහත ජිහිලයක්කම ව්ඥා අවගොන්ඩු ගේ උමරුන් ගෑගඩක හැඟ හරුග අවගුණු මම්මෙන් අවගුණු ගෙන්ගොස් ශ්‍රී ලංකාව කියවම් බෙහෙට්ටී ශ්‍රී ලංකා මීහුන්ගේ කේක් ඒල් අවුණක දිවෙහි පියවා එහෙම බහි එහා රඟලක නේගේ තින් එහෙන් මෑගඩු අවගුණුගේ මුලි තිරුළුන් හැඳනුස්සුරෙන් මේ රේකට නිදම්බන්දෙන් මෙන්නනි අඩු එහුම් මීහුන් දක්කා වාහක අඩුහා එමීහුන්ගේ මූුණුමච්චෙන් යන්න බදල්තකා එ වාහක තර්ජමා ඒ මූුණුමතින් අවගොඩ තර්ජමා කුරුමුක බයිෆාර අවුන්ඩු හිතඟරා ගොතකන්නුන් එමිහුන්ගේ වාහක බිරායිෆොන්නනිචි දෙන් ඒක තෙරෙන් දෙන් අවගණඩු ස්කොඩකොන් සිංහල බහ පරිත වෙලීම රෙඩියෝ ඒයල හුන්නනි රෙඩියෝ අඩුහන් ඉන්නනි චරි ්‍රාමයනු රෙඩියෝ ්‍රාමතන් ආද අන්නේරුග අල්ගොඩස් විජුවලයිස් කරුවෙන් පරා සිපකුරුවෙන් පරා හයාලී ගොතුම් මෙහාරු එදනී මීනි ගියකරේ ඒ මන්දරු ගානි මීනේ දෙන් ලව එච්චේ අන්නේරු සල්ගොඩ විජුවලී මන්සර් කුරවේ එහෙන් ඉන්නේරු එහෙම ඒහෙන් අවගන්න හීවනි පොරතම මිදායිරාය දෝහුළුවෙන් පෙටි ඉසාභකි රේඩියෝ රේඩියෝයා බස් නේගුමුග හුරි උඳකූ තක්කුගේ තෙරේ අල්ගොඩුගේ නසරු හිංගම් පැසීම එය ියල්ත දෙන් එවරතන් කොල බොඩුවීම අවුණු ගෑනක තේරවරක අහරුවීම අල්ගුණුමෙන් දන් කුදින්න එක්කොන් රේල්වේ අවුන් ස්කුල්කාරික ඉන්න රේල්වේ ස්ටේෂන් එතා ගොස් තිබේරු එකමිහුන් එක කාහද වාහක දක්කාර අවුන්මෙන් ගොඩීගතා එක්්ෆරාතුක තිබිගෙන එමිහුන්න අඩුවලා එක වාහදක්කම් වරීම එක්කුච්චක කොම සිචිතක කියන අනෙකුච්චක අනෙකච්චක කියන් මිහුරයා වාහකතකෙකු අවුන්මෙන් ලිබේ එන්ටේන් මටෙන් එමිහුන්ගේ හරකාතා අවුන්මෙන් දක්කා වාහකය මුලින් දේච්චෙන්ගේ එකමකු අගුන්මෙන්න්නන් ඒතිවරම් මජාකමකවීකමක් මිහාරු ඒ ඩබින් ඒම මිභාවතුගේ වෙට්ටෙක්ග තෙරෙන් අල්ගොන්ඩ ෑම තැවුන් මම්මයකි ලෙම්බෙරිය බේබේකි කුරහුන්තරිය දත්තයකී ලෙම්බෙරිය අවුගුඩු ඒන් එවස් පන්නක මාබඩක නොදී අවගුන්ඩුගේ එහුරී හයාදුගේ දුනියේ එ හයාදී දුනිය දේතර දේතරයෙන් අල්ගොන් මේ ෆිල්මක් මි ගෙන්න්නනී ඒගේ සවබුන් මෑගඩු කොතෙක්ග මම්මගේ ලෙන්තක් එ ෆිල්ම් තකුන් ගෙනස්තේ අවුණු පුරතම නසාකී ෆිල්ම් සහ ගුලිකෙන් හාලි ෆිල්ම් එ ෆිල්ම්ග මේ මම්මගේ ලෙමෙන්යි කෑවනී ගමාස් කමුගාවනි අගීගතකෙක්කු බෑහ දෙන් ඒ ලවත්තකා එච්චී ලියායරුග අල්ගොන් මෙහදාගොතකි වාහකෑගේ ඒසාබ ද්‍යයාම අගුන් බේනුම්වනි මෙවැනි වාහකයකේ වාහක එ ෆිල්මුග වාහක කුරිය ගෙන්දන් දෙම් බේනුම්වනි මි වාහකතකේ බොනන් ඒ වාහකතන් අවගුණු දියදාාප එරුවීම මම්ම එලෙමකන් හි හද්දවනි ඒම ඉඳන ලෙමුගේම අමාසු පස්තන් එහෙරි අල්ගොන්ඩුගේ විෂ්ණුමන් ඇස්ස එකකු ලෙම්බහුන් ඒ වාහකත බොනනි පොනේ පෙහෙරි මම්මගේ විශ්නම් පුළු දේරු අන්නාල මේ වරම් මශ්ශූරු රේගඩු අන්න මේ සිල්සිලායි මුවම් පැලස්ස ඉත ඒ රෆ්ෆුරු දිරුළුවා බෙහේ වර පුරිහමයන් හෙදිපයින් රඩියෝ ්‍රාමයගේ ඒ ඇ ගෑගලක එතන් අහරබන්ද එතන් අහරබන්දෙන් අවගුණු ඒ මුවම් පැලෙස්ස මේ දිරුළුම්ග තෙරේග අල්ගොඩු අම උඩු මච්ච බදහට්ටයගෙන් දැන ගොඩියගදගේ මච්ච බදහට්ටයගෙන් ඒ මන්දර්තක තෙරේග අල්ගොඩු හේදකුරම් වගුතු කොම්මරියක අල්ගොඩු වර සිංහලය මොළුවල් අල්ගොඩු කියවි බස් අල්ගොඩුගේ ස්කූල්ගේ මුගරරුග මෙන්නනි සිංහල බස්සයි සෙකන් ලැංගවේච් එක අල්ගොඩ ඉංගිරේසින් හැද්දිහ දිබේකම වඥා අල්ගොඩු සිංහල බහුන් දිබේන අඩ්ඩිය නොදිය අගුණ බර බොඩ ශෞගරිකම් හොරි ලෝබ කොරා බහකවි එහෙම එමිහුන්ගේ දුනියේග අගුණ බර ෆසේහ උලයි ආ මේක මේ තෙත දන්නවා නම අගුණගේ මිසාජ බිනායෆ මිහිරි බර බොඩ ලංකා කොන් එහෙම දෙන්නේවි අගුණකි මඩුමෑතිරි මිසාජගේ මිහි එ මඩුමෑතිරිකන් අයහා හලබොලි මදරසී දෞරෙන් අල්ගොඩ කුරිමති ලොවීම අල්ගොඩ චැලෙන්ජස් තක ස්කූලුන් අය නම අල්ගොඩ මේබර ඇග්‍රසිව් වීස් කන්නේ එවීම මේ ශ්‍රී ලංකාගේ ආදකාද තක මිචීත අවුන්ග සෙකුඩී ගොරේ මේ පුෘතව කවකි මේ ෆිල්ම් බිනාවනි එ ෆිල්ම් ලියා මිහායා එ ෆිල්ම් ඩයරෙක්ට් කොරා මිහායා ඒ ෆිල්ම් ප්‍රඩියස් කොරා මිහුන්ගේ විස්තුමග තෙරේ මේවාර මේ අල්ගොඩු හොරිහා දිමාදයක මෙවරෙන එහෙම්වීම අල්ගොඩුග ස්ටයිල් ඔ මිදන අල්ගොඩු හදා නොත අල්ගොඩු බදාහිබ්වා නොත අල්ගොඩු දක්කා හිබ්වා මලූතයිකි දිරුණු උග තෙරයෙන් තජරුබාතක බජන්තෙරින් නත්දේ දෙන් කොම්ම ෆිල්මකී සල්ගොඩු මෑගණු කොතෙක්ග අංහෙලුන්න ඒගේ මෑගණු රෝල් දීකෙන් අල්ගොඩු කුලෙනි එහෙම සෙකන්ඩරී නොත දෙවන බයික්ග උලේනි පිරිහෙනු අංහෙන් මේහා අවුණු ඉස්කොරක් දෙන් අවුණු කන්නේක දෙන් අවුණු අංහෙනුන්න මේ දෙන අවුණු මම්මය කුරා ගදරකුන් බොඩුකමුන් කමෙක් අවුණුට ඒ සිෆ අවුණු වර මේ හිතරාම් කුරා බයක වනි අංහෙනු එහෙම මේ ෆිල්ම් එකී හම දෙ අංහෙනු එකකු ජුවන් අනිකකු තන් කොලෙ දුවසව එමිහුන්ගේ දිරුරුන්ගේ මච්ච බිනායෆොයි ෆිල්ම් මේ දම්හා එගොඩන්වල එයි මේ ෆිල්මුගේ නං අධි ෆිල්මුගේ උලේ කුජ්ජාගේ වෙස් නං ලම්හා අල්ගොන් බේනුක ෆේදීකි ඒනක නං එකෙන් නො ලම්හා අල්ගොන් බේනුකුරී එන ඒක මානයකි හිදු කොළකපාත් එහෙම පෝස්ටර් තවක සල්ගොන් බුණන් දිය ෆිල්ලාන ද මෝමන් එහෙම එමානයක මුලි ෆිල්ම් බිනාකොෆයති එහෙවීම මේ ලම්හා උලේති ලම්හාගේ වාහක එකෙන්ජෙන්නෝ අගුණු දක්කන් වලනි මේ හිදු කොළෙක්ග වාහක එහෙම අගුණු උම්බේතු කරන් ඒ වාහක ආමොන්න මේ එබේ ෆොන්නන් ඒ එකශේගෙන්වා හිංහම ජොහොම නුවත සුවාල්තකින් උපදේන කමකක් වානකම දෙන් නිරල්කුරවීය අගුණු උම්බේතු කරණය ගොත ෆිල්ම් අගුණු දියුණේ නොවදිහ අවන අහරු ඉන්ඩියාව පොරීරු දෙන් ඒරුග අල්ගුණුගේ මුලි සෙකුඩීක උරුණී විස්මාල් වචී ගිරිටේගේ වදීෆා ෆිල්මල් දානමේ එයි එමිහුම් ෆිල්මල් නැරුණි අවුගන්නු දෙන් ඒ ගිතුරුන් අදි එහෙන් කුජ්ජෙක් අවුගුණුගේ මේ හොයින් ලම්හාග බය එකමකු කංකං දිමාවගෙන් දිය ගොතුන් වීගොතකි එක සමාම් දියයි එහෙම්වීම දෙන් ආභයකු හෝදම් බෙදීරුග අවුගුණු ටෙඩ්‍රීයා ස්වාහදක්කාදී ටෙඩ්‍රී විදාලී ආනන්ද රඟල්වන ඒ ටෙඩ්‍රීක ෆිල්ම් එක ගේ ආනන්ද ලුවේ තෙන් මේ ආනන්දා සගුණ වාහදක්කාලා කුඩකොන් එනගේ මේ ස්ක්‍රීන් ප්‍රෙසන්ස් උන්නාන ගොතෙ අගුණ එන එක්කයා දිනීම ඒ චීතන් එන දක්කා අල්ගොඩ ගබුල් කරවි ජන එක වානක නොසූවෙ සම මේ කොම්ම එක්ටරෙක්ගේ හොරේ තපාතු ගොත්තක එකම අල්ගොන් බේරුම් වලින් අල්ගොඩු ෆිල්ම්ක් එමිහුන් අධි තපාතුවා එහෙම ඒ තපාතු එමිහුන්න දෙක්කුණීම අවුගොඩ ඒ දෙමිහුන් නැගී දෙන් ලම්හා කෙබෑමිකුණී අයිෂා අයිෂායකි මේ අල්ගොඩන් අදි එහෙන් බේෆ්ලෙක්ගේ ෆරාතුන් එගුණු කුජ්ජෙන් එයි දෙන් අයිෂාගේ මඩුමෑතිරි වර මඩුමෑතිරි කොන් හුන්න කුඩුකුඩු කුජ්ජෙන් එයි එකමක එන මේ බෑතක් කියාදී එන මන්තරකු තෙරිය සිෆකොද්දියම් පෙටීම එන අල්ගොඩා දිමාදන් ඒ ඉෆෑගෙන් නුකුයික්කුයි ඒ අල්ගොඩ ෆාගව ජයන මිකම් වානක ඒ කුච්චා සිෆකොත් දෙවි දානක දෙන් ශාරි ශාරිෆකිව සම වර වරුගද බෑතක මිදතරෙන් කුළුම් වැෑවි එක මිෆිල්මකි එකහද ವರ್ಗದ ಬ್ಯಾತಕೆ ಹುರಿ ಫಿಲ್ಮೆಲ್ಲ ಮಡಮಾತಿರಿ ಫಿಲ್ಮೆಮ್ಮಿ ಎಂಬೇಮ ಶಾರಿಫ್ ವೆಸ್ ಮಿಗುತ ಬದಲ್ ವುಂಗ್ ಅಲ್ಗೊಂಡ ಫೆನ್ನ ಫೆಟೀಮ ಏನ ಕಾಸ್ಟ್ ಕುರಿದೆ ಅಲ್ಗೊಂಡು ಜುಮ್ಲಗು ತೆಗ್ಗ ಮುಳಿ ಪೆಚ್ಚ ಬಯಾದಾಫ ಬುನಾಕಂ ಬಂದ ಕೊಮ್ಮೆ ಮೀಹಕ್ಕು ಸಮ ಅವರ ನಗಳ ಏ ಮೀಹಕ್ಕೆ ಅಲ್ಗೊಂಡು ಬೇನು ವಿಗುತ ಈ ಬಯ ಅದಾ ಕೊಡಿ ಮ್ಯಾಗಂಡು ವಾಹಕ ಬದಲೆನ್ನು ವಾಣೆ ಈ ಸೌಭಕ್ಕೆ ತಿರುಗುಳು ಅಲ್ಗೊಂಡು ಮಿಗ ಬದಲೆ ದ್ವಾಹಕ್ಕು ಆದಂ ವಾಣು ಫೆರಿಗೆ ಮೇಧಾಹ ಮೇವೆಸ್ ಟೆಕ್ನಾಲಜಿ ಮಿಗತರೆ ವದಿನಕು ಮೈ ವಿಯಸ್ ಅಳ್ಗೊಂಡು ಮೇಗ ದಿರುಳುಂಗ ದಿಮಾವ ಕಂತತ್ತ ತೆಗಿ ಹಮ ಏಕಚ್ಚೆ ಹೇಮಕ ವಾಹಕೇಕ ಮಾಬಡು ಬದಲೇ ಗಿನ್ನಾಕಂಡು ಜಯಗಮಕು ಮಿಹಾರ ಫಿಲ್ಮ್ ಬದಲೇ ಗಿನ್ನ ಅಳ್ಗೊಂಡು ವಿಸ್ನಾದಿರುಗ ಈ ಫಿಲ್ಮ್ ಹದಾಯರುಗ ಜಬ ಜೆಹೆ ಕರೆಂಟ್ ಅಫೇರ್ಸ್ ಕೊಮ್ಮೆ ಸೊರಕ ಬದ್ದ ಎಗೊತು ಬೈ ಮಿಗತರೆ ಲಾಫ ಇನ್ನಾಳೆ ಕಮ ಏಕಿ ಸೀದಾ ಸ್ಟೋರಿಯ ಗುಳುಂಹುರಿ ವಾಹಕೆ ಎನ್ನುವಕು ಲಿಂಕೆ ಲಾಫ ಇನ್ನಾಳೆ ಹೇಮ ಏಯ್ ಗಿನ ಹಾಸ್ ಬದಲಿಕೆ ಎಹೆಂ ಕುರವೆ ಹಯಾಲ್ ತೆಗೆಗೆ ಮಚ್ಚ ದೇವಿ ಫೋನ್ನ ವಾಹಕೇಕ ಅದಿ ಸ್ಕ್ರೀನ್ ಪ್ಲೇಯರ್ಸ್ ಎವರ ದಿಯೇಫ ಅದಿ ಮೇ ಕೊಂತಾಕುತ್ತೋ ಅವನು ಶೂಟ್ ಕೊರಾಣಿ ಮ್ಯೂರಿಯಾಚಕ ಬಿಸ್ನಾಫ ಒಣ್ಣ ವಾಹಕೆದ್ದೆ ಅಬದು ಸಿಕುಂಡಿ ತೆರೆಯಗ ಇನ್ನ ತೆಮ್ ವಾಣೆ ಗೊತ್ತಕ್ಕೆ ಏ ನುಕುಂಡ ಮಸಗೆ ಕುರಾಣ ಅಬದು ಎಸ್ ಅವನು ಮೀ ವಾಹಕ ಕಿಯಾದಿ ಅದು ದೆಬ್ಬಿ ಸ್ನೇಹಿ ಮೀಹುಣ ಮೇ ವಿಜುವಲಿ ದೆಕ್ಕೆ ನೆತೀಯ ಅಂಗ ಬಹುಂತ ದೆಕ್ಕೇನು ಮೇ ವಾಹಕ ದಂಡ ಮೀಹು ಬರಗ್ಗಿನ ಮಾಡಿ ಮಾಡ್ತಾರೆ ಫನ್ನಿ ದಾಯರ ಅದೇ ಅಳ್ಗೊಂಡ್ಗೆ ಎಣೆಹೆ ಹೊರಹೆ ನೀನಾಳೆ ಮೀಹುಣ ವಾಹ ದಕ್ಕಾರುಗ ಮೀದನ್ನೆ ಮೀತಿ ಕೊಪ್ಪಿ ಕೊಫಾಣತಿ ನೋತ ಮೀತಿ ಹೆಂಗ್ ಗೊತ್ತಕ ಬೇನು ಕುಫಾಣತಿ ಅಳ್ಗೊಂಡು ಕಂಬೋಡೆ ವಾಣಿ ಏಕೆ ಕೊಮ್ಮೆ ಮೀ ಹೇಗೆ ಪ್ರೆಸೆಂಟ್ ಕೂರ ಆಗುತ್ತೆ ತಫಾತ್ ವಾಣಿ ಹೇಮ್ ವಿ ಮಕ ಬಿರಿಯಾನಿ ದೆಂಗ್ ಹೇಮ್ ವಿ ಮೀ ಒತಿ ಮಿದಲ್ನ ಹೆಂಗ್ ಹಿತುಗ ಕುರಂಜಿ ಹೇಮ ಸಕ್ಕತೆ ಗೊತ್ತುಗ ಕಂಪ್ಯೂಟರ್ಗ ಮೀ ಪಿ ಡಿ ಎಫ್ ಫೈದಕ್ಕೆ ಗೊತ್ತುಗ ವರ್ಡ್ ಫೈದಕ್ಕೆ ಗೊತ್ತುಗ ದೆಮ್ ಹಿಂಗೆ ಒಣ್ಣಣಿ ಹೇಮ್ ವಿ ಮೀ ಮಾದಿ ಗೊತ್ತಂಗ ಅಳ್ಗೊಂಡ್ಗೆ ಮೀ ಫುದುನ್ ತೆರಿಕಂಗ್ ಆಮ
3: ಕಂಕ ಮುಗವೆಸ್ವೆ ಹಿಂದು ಕೊಳೆ ನಿರಿಯುಳು ಮಕಿ ವೆಸ್ ಹಿಂದು ಕೊಳೆ ಆಲಂ ತಕ ವೆಸ್ ಹಿಂದು ಕೊಳೆ ಲಂಹಾಯಕಿ ವೆಸ್ ಹಿಂದು ಕೊಳೆ ಅಹುರೆಂಗೆ ನಮ್ಮಿ ಫದ್ಯಾಂಗ್ ಮಿ ಗೊತ್ತಪ್ಪಿಣ ವಿಫಯೇ ವಣಿ ಲಂಹಾಗೆ ಮಾಣ ಗಾಯವಾ ಅಹುರೆಂಗೆ ನಮಕಿ ಹಿಂದು ಕೊಳೆ
0: ದಿವೈ ರಾಜ್ಯಗಡು ಮಿಗಡಿಗ ಮಿ ಹುಷಾಳಾದಿನಿ ಫಿಲ್ಮಿ ದುನಿ ಮೀ ಫಿಲ್ಮಿ ದಾಯರಾಗ ವಾಹಕತಕ ಫಿಲ್ಮದಕ ಸೇರಿಸ್ತವ್ಗೆ ವಾಹಕತ ತಿಯಬೆ ಫುಲ್ನ ಹಿಸ್ಸಾ ಕುರುಮ ದಿವೈ ರಾಜ್ಯಗಡು ಹುಷಾಳಾದೆ ಪ್ರೋಗ್ರಾಮೆ ದುನಿಯಾಗೆ ಮೆ ಬೊಡು ಫಿಲ್ಮ್ ಇಂಡಸ್ಟ್ರಿ ತವ್ಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೆ ಬಾಲಿವುಡ್ ಗೆಮ್ಮೆ ಫಾಹುಗೆ ಫಾಹಕೊಲ್ಲವೆ ಬಯಂಗ್ ಹಬರ್ತಕವೆಸ್ ಅಳ್ಗೊಂಡ್ ಮೆಂ ಬಲಾಲಾಣ ಸಂಜಯ್ ದತ್ ವಿಲನ್ನೆಗೆ ರೋಲ್ ಕುಳುನು ಕಾಮ್ಯಾಬ್ ಕ್ರೈಮ್ ಫಿಲ್ಮ್ ಕಲ್ನಾಯಕ್ಗೆ ದೇವಣ ಬ್ಯಾ ರಶ್ಮಿ ಕೊಯ್ಯುಲಾಣ್ ಕೊಫಿ ಹುಷಾಳಾದೇಣಿ ಮಿಸ್ನಾ ಅಹ್ಮದ್ ಸಂಜಯ್ ದತ್ ವಿಲನ್ನೆಗೆ ರೋಲ್ ಕುಳುನು ಕಾಮ್ಯಾಬ್ ಕ್ರೈಮ್ ಫಿಲ್ಮ್ ಕಲ್ನಾಯಕ್ಗೆ ದೇವಣ ಬ್ಯಾ ರಶ್ಮಿ ಕೊಯ್ಯುಲಾಣ್ ಕೊಫಿ ಮುಂಬೈಗ ಬೇವಿ ಇವೆಂಟೆಗೆ ವಣಿ ಫಿಲ್ಮ್ಗೆ ಫಸ್ಟ್ ಲುಕ್ ಪೋಸ್ಟರ್ತಕ್ಕೆ ಗೆತುರು ಫಿಲ್ಮ್ಗೆ ಟೀಸರ್ ಎಸ್ ದಕ್ಕಾಲಾಫ ಮೀಗೆ ತೆತ್ತಿರಿ ಸಹರ್ಕುರಿ ರಿಲೀಸ್ ಕುರಿ ಖಲ್ನಾಯಕಿ ತಜ್ರುಬಾಕಾರ್ ಡೈರೆಕ್ಟರ್ ಸುಭಾಷ್ ಕೈಯಲ್ಲಿಯೇ ಪ್ರೊಡ್ಯೂಸ್ ಕೋ ಅಲಿ ಡೈರೆಕ್ಟ್ ಕುರಿ ಫಿಲ್ಮೆ ಎ ಫಿಲ್ಮ್ಗೆ ಮ್ಯಾಗಣ್ ಕಾಸ್ಟ್ಗ ಸಂಜೆ ಗೆತುರು ಹಿಮೆನಣಿ ಜಕಿ ಶ್ರೋಫಾ ಮಧುರಿ ಡಿಕ್ಸಿಟ್ ನಮ್ಮ ವೆಸ್ ಖಲ್ನಾಯಕ್ ರಿಟರ್ನ್ಸ್ಗ ಎ ದೆತರಿಂಗ್ ಹಿಮೆನೇಖಮೆ ಮಿಹಾತನ ಕಶವರೆನ್ನುವೆ ಮೀ ಫಿಲ್ಮ್ ಪ್ರೊಡ್ಯೂಸ್ ಕುರಣಿ ಸಂಜಯ ಏನಗೆ ಅಂಗೆನು ಮಾನ್ಯತಾ ದತ್ ಪ್ರೊಡಕ್ಷನ್ ಹೌಸ್ ತ್ರೀ ಡೈಮೆನ್ಷನ್ ಮೋಷನ್ ಪಿಕ್ಚರ್ಸ್ ಜಿಯೋ ಸ್ಟುಡಿಯೋಸ್ ಗೆತುರು ಪ್ರೊಡ್ಯೂಸರ್ ಅಕ್ಷ ಕಂಬೋಜ್ಗೆ ಎಕ್ಸ್ಪೆಕ್ಟ್ ಎಂಟರ್ಟೈನ್ಮೆಂಟ್ ಗುಳಿಗೆ ಕಲ್ಯಾಣಕ್ ರಿಟರ್ನ್ಸ್ ಇವ್ಲಾನ್ ಕುರಿ ನಮೇಸ್ ಫಿಲ್ಮ್ ಮೆಲುಂತರಿನ ಗೆನಿಸ್ತೇನೆ ಅದಿ ಹಾಮೇನು ಕುರೆ ಮಿಹಾತನ ಕಾಮ್ಯಾಬ್ ಎತ ಫಿಲ್ಮೆ ಕುಳೆಫ್ವಾ ಸಂಜೆಗೆ ಕುರಿಯಂಗ್ ಫಿಲ್ಮಕ್ಕೆ ಅಣ್ಣ ಮೌಗೆ ಅಶೆಗ ರಿಲೀಸ್ ಕುರಂಗ್ ಹಮ ಜೈಫ್ವಾ ಆಖರಿ ಸವಾಲ್ ಟೀಸರ್ಗ ಬುಣಫಣಿ ಬಯ ವಾಹಕತಕಿ ನಿಮೆ ಎಚ್ಚೆನ್ನು ಏಯ್ ಅಲುಂ ಫೆಷೆ ಎಚ್ಚೆಕ್ಕಮ ಜಿಯೋ ಸ್ಟುಡಿಯೋಸ್ ಎಕ್ಸ್ಪೆಕ್ಟ್ ಎಂಟರ್ಟೈನ್ಮೆಂಟ್ ತ್ರೀ ಡೈಮೆನ್ಷನ್ ಮೋಷನ್ ಪಿಕ್ಚರ್ಸ್ ಅದಿ ಮುಕ್ತ ಆರ್ಟ್ಸ್ ಲಿಮಿಟೆಡ್ ಗುಳಿಗೆ ಉಫದ್ದ ಮಿ ಫಿಲ್ಮ್ ವೆಗೆಂದಾಣಿ ಮಿಜಮಾಣುಗೆ ಎಮ್ಮೆ ಫಹುಗೆ ಟೆಕ್ನಾಲಜಿ ಬೇಣುಕೊಗೆ ತಯಾರುಗುರ ವರ ಫೇಮರ್ ರಂಗಳು ಫೆದ್ದುಮಕ

එවරෙන් බුණුවේ කලේග ෆානු අහරමෙන්ගි ගාත තිය වඩාගති හම එකනි අල්ලෝහන් අහරමෙන් අලුකං කුරුමශායි. අහරමෙන්ගේ කාබ ෆැන් අලුකංකොන් උළුණු තකෙති අහරමෙන් දූ කොල්ලුමන් එංගෙවමත්තෝයි. ෆහෙ කලේග ෆානු වනි තෙදවරින්ගේ තෙරෙන් කමවවානම කලේග ෆානු අහරමෙන්න්නත්තිය වාදු කරව්වා කමෙක් අහරමෙන් ගාත නිකං ගෙන්නවා බල්ලවාශේ.

දෙං එකලේගෆාන් එවරින්ගේ කිබෙන් දුරුහැලිවේ වඩාගත අදි එකලේගෆානු විදාළුවී ඒ අහුරින්ගේ කවුමුගේ මීහුන්නේ හම කශවරුන් අහුරින්ගේ වෙරි රස් කලාගේ රසූලු කන්තිය බෑමීහුන්නන් ඉවීමේ අදි තිය බෑමීහුන්නන් අහුරෙන් නසේ හත්තෙරවීම එහෙනෙ කමකු තිය බෑමීහුන් නසේ හත්තෙරවා මීහුන් දෙකේ ලොය බෙන්නුවමුයි.

අදි ලූතු ගෙෆාන් එකලේග ෆානු කෝම්ගේ මීහුන්න විදාාලු විහිඳු හඳුම කුරාශය. තිය බෑ මීහුන්ගේ කුරින් ආලම්තවගේ තෙරින් එකකු වෙස් කොෆ්ෆානුවා ෆාහෂ් අමල් තිය බෑ මීහුන් කුරනීහෙයේ.

0: ونصحت لكم فكيف آسى على قوم كافرين.
1: දෙන් එකලේග ෆාන් එවරංගෙ කිබෙන් දුර්හලිව වඩාගත අදි එකලේග ෆාන් විදාල්වි ඒ අහරංගෙ කෞම්ගෙ මිහුන්නේ හම කෂවරුම් අහරංගෙ වෙරි රස්කලාංගෙ රසූලු කන්තිය බෑ මිහුන්නන් ඉවීමේ අදි තිය බෑ මිහුන්නන් අහරෙන් නැසේ හත්තරවීමේ ෆහෙ කාෆිරු බයෝගෙ මච්ච අහරෙන් හිතාම කුරාණී කුම් ෆදේකුම් හිජේ.

0: මෙහර් ගඩින් හවීරු හතරගඩ තිරිස් මිනට් අඩු සොමුන්තේ ගෙන්දවනී දිවහිරාජසේ ගඩු දෙං අල්ගොන්මි කුරියදානී එබෝලේ එබෝලේ ඇකු
1: මේ ආම්මක හුරියා උමර ෆරේක තයාර කොත්වාවා ප්‍රෝග්‍රාමේ
2: එබවුලේ එබවුලේ
3: අස්සලාමු අලයිකුම් හුරිහා කුදින්ග හාලු කේනෙ පතුන්ද තම් මිද කුරන් හම හුරි හා කුදින්ග හාලු විස් රංගලවානිකම මියප්තාගෙස් පතුන්ද තම් බද්දල් කොල්ලි එති කුදින වාහක ගෙනස් තෙන් තිකුදින් හඳාන් එපරි තැම ෆෝන් ගෙනස් තෙන් වාහක ආයි එකල රන්තාජ වාහකේ දෝ එවාගේ එම ෆෝන් නිමුනිරු වී කියනෙ කුදින්නේ ඒ මෙ ෆෝන් නිමුනිරු ගුරයා එහෙන් දූනිතකවරෙ තංකොල ලහුන් ආදෙවුනි දෝ එහෙම දෙම්වනි කියන බකුදිනෙ එම තිකුදෙන් වානෙ දෙම්වනි කියන තොස් බලන් ඉගෙ අඩුහච්චෙ කුදිනෙගෙ පාතුන්ද තැම්ම ෆෝන් නිම්මාලි හිසාපු ෆෙෂිගෙන් කුරියත් දානෙ ඉගේ

0: මානයි. එකදාගේ රේක නාදවාදු අදි ඉරා හඳු හෙද්දි විරස් කලාගේ එයින් කුම්මේ චෙම්මේ ඵලක එකා හිඟ හිඟා හොරතේ.
1: යෝජාසී බයන්ත දෙකමෙගේ මච්ඡ බිනාවෙකින් වේ. ފުරතම කමකී මි තරිතක මසා බීහ බත්තිත මි නමුන් කුරවාණුග නන්දිවා ෆාවුන් මේ මියදු සයින්ස් වෙරින්න ෆෙන්නන් හුරි හගීගතකා ފުරිහමයන් එක්ගොයිවා කමෙ. දෙවන කමකී මි තරිතන් උފෙදුණු ޒමානී මරහලා කුරවාණුග බයන්කු දෙවවා ෆාවුන් එයි දුමුගෙ මරහලායැ ފަހު އައި මරහලා ಎಗುತುನ್ ದುಮುಗೆ ಮರಹಲಾಯ ಫಹು ಆ ಮರಹಲಾಯಕಿ ಮಸಾಬೀಹ್ ನುವತ ಗದೆಯಂ ಅಲಿಕುರಾ ತಡಿತಂ ಉಫೆದನು ಮರಹಲಾಕಂ ಸೈನ್ಸ್ ವೆರಿಂಗ್ ಮಿಯದು ಇತ್ತಿಫಾಕುವಾಕಂ.
2: ಉರುವಾಣ ಸೈನ್ಸ್.

0: මේ ප්‍රෝග්‍රෑම්ගෙ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
1: ආමුගොතේ ගාන්නකි වරන් හඳාන්නේ තෙමිහේ බයි දොස්තු ඛාන් අනේ බෑ දොස්තු ෆොනොන් ජේ මෙල් ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හුඳගු කමේ එකමුකු බිල් ත දක්කන්ත දුව හකුස් හඳාන් උණු තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්නු වානි හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ ක්‍යාගෙන් බිල් කණ්ඩාලාෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදි රාස්ටස් ෆෑසාගේ හුරිහා මුවාමලාතේ ෆහිපේ මෙදුරිකු ෆහිපේ වරක් ෆහිපේ.

0: 1.
1: මේ ප්‍රෝග්‍රෑම්ගේ මේන් ස්පොන්සර්කි ෆහිපේ.
2: ආමුගොතේ ගාහනකි වරන් හඳාන්නේ තෙමිහේ. බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනොන් ජේ මෙල් ත ෆොනොන්. බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා උඳගු කමේ. එකමුකු බිල් ත දක්කන්ත දුව හකුවස් හඳාන් උණු තේනේ. කරන්ට් බිල්, ෆෙම් බිල්, ෆෝන් බිලකස් දහින්න වාන් හඳාන් වෙස්සුරේ. වගුතුම් වගුත ෆහිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ. කෑගෙන් බිල් කණ්ඩාලා ෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ. සාරි දෝ ගේමින් රීචාර්ජ් සම ෆහිපේන් අන්ලිමිටඩ් රීලෝඩ් අදි රාස්ටස් කාසාගේ හුරිහා මුවාමලාතේ ෆහිපේ මෙදුරිකෝ ෆහිපේ වර ෆහි
0: උරුවානා සයින්ස්.

ජීරු දෙවි බස්තිගත්මගේ න විදාළු වේ විලාතුග ඉතිහා හම දතුරුකරම් මිදනී බෝටකං අර තිබේ හම අරගෝ ඇමිලිය මරුවන්ද බයකු දතුරුකුරා මේරුමුන්කම ගද මිහිරි හම කියා තපාතුන්ට බොඩුවගෙන් උපෙදේ තපාත එකක ජවාබගේ වාහකතාව ගොතුක මිකන්කම් පාහකොරවිගෙන් ගොස් ්‍රමියන්න නහිදෙන් විලාතුග ඉතිහාද බලයාරග වරක් ගෙන මස්සල්තන් හගීගතුගේ බහුරයේ මිහාර මිසායක ආටිකල් හතෙන් එක්ටිවේට් කොරම් බලයාරුවෙස් මී එබස්මග මියන්න කංකමග තෙරෙමස් වරක් බොරති පුරුසත හනිවගෙන් ගොස්ව වේ වකයකු මෙම්බර් ගොමතකාදෙ කොළ ෆියෝලෙන් අලංජයේ ජහාතක එකම් බෙස් ගෑගනකං හෙන් හම නොකුරවේන නුවත වර බොඩ මුස්තහිල්කමගේ ගොතුග මිකංකම්මේ ඔන්නනී වෙස් එයි මීග එඟිගෙන් ගොස්වය බවේ මිසාලක විලාතුක ඉතිහාතුක මී එබසුමගේ බෝවේ ෆරුදී මිනිවන්කම් වකි ගොතක බේටුමා ඉන්සානි හගුතකා අදී එස් මිබුණා මෙනෝරිටියයේ මිබුණා පද අගලබීය තුනේ බෑමද මීහුන්ගේ හගුත වෙස රක්කාතෙරි කොද්දිනුමා අද වෙස් මිහින් ගොස් දම් වරක්ගෙන කංකං ඔයේ එබසුමග හිමනාලා එහෙන්නමස් මේ වේ මියන්න ගොතකි වරක්ගෙන ගවමතකුම් මිපදෑන් හුන්න කංකමා විස් හිලාහෝමන් එබදේ එහෙකම ආටිකල් හතෙන් එක්ටිවේට් කොරම් බලයාර ස්මීග වර බොලති දෙබසුන්තන් එබෝවේ එපදෑන්කම කුරාකම ගවානම මිජෙහෙනී විලාතුක ඉතිහාතුක හිමනේ ගවමතකු තෙරෙන් ගෑගනක තිම්බෑක ෆෙබ්බෑ ගවමු ඒක තෙරේග මී යුරෝපියන් කොමිෂන්ග වෙස් හිමනේ අධි කවන්සිල්ග හිමනේ තිම්බෑක ෆෙබ්බෑ ගවම මස්සල පෘතුමයන් හුෂාලන් දෙන්දානී යුරෝපියන් පාලිමන්ට මස්සල ගොස්ස පාලිමන්ටුන් එකමග මච්චන් ඉජාබ දිනුමු දෙන් අනෙක්කා එබජෙහේ යුරෝපියන් කවන්සිලුන් එකකම් ෆාස් කොරම් ෆස් බෑක පහතරු බෑග අහුල බී ඇතකුම් මෙහෙමිකන් ඔතුමුම් වෙස් මිබුණා ගවඇතක හිලාහෝමුන්දා ගවමතකා දෙකොළ එස් භාවතගේ ෆියෝලෙන් එලේන ගොත වෙස් නොවේ අද ෆියෝලෙන් එලේන පුරුසත් ලිබුණුකම ගවියස් මෙොන්නනී වෝටින් රයිට්සේ මිබුණා පද වෝටලුමගේ හක්ගුම් ඒ ගවම මහුරුම් කොරුම් අදිවෙස් නසේ හෙත්තෙරුමා එතක්කම හිගාගෙන් දෑරුගේ ෆියවල් එලේ ගවමගේ වෙස් වර බොඩති හිංහම ජුන්තකෙන් උපෙදනකන් එගේ ඒරුගා අද විලාතුක ඉතිහාතුන් ඒගවමක් බේනුමිකම ගවියස් පසේහමගුම් වකිවේන ගොත වෙස් නොවේ දෙ මිහිහුර එතක බෑර මස්සතුන් ඒරුගා රොබට් ෆීකෝස් මිකමග පහාකුරම්ගේ බදේ විබුණා මරාධිමාල විලාතුක ඉතිහාත් දතුර කුරාකම ඒනයක් පෙන්න්න බයින් එහෙනිහින් සබවතක් වෙස් ඒග තෙරේග එගෙන් ගොස්ස මියති මිනිවන් කමායක බේරු ගමතකුන් තිමාමෙන්ගේ අමිල්ල ගවමගේ ලාබයන් අදි මම්ෆයටකා හකතයා දේනු වෙස් වසීල්තන් හෝදුම වෙස් එබදේ බ්‍රසල්සුන් හොරසලමුන් එහෙන්කමුන් මිකමුගා ස්ලෝවාකයා වෙසේ බහුරි රශයා ගහකත දූකොල්ලෙන් වර බොට දැතිතා මෙහෙ මිකං ඔතුමුම් මිකමුගේ මිකමාමතු උපෙති පොයි තපාතයක කියාල් තපාතුන් තමග තෙරෙන් රොබොට් ෆීකෝගේ හා මිහියාදත්තා ඇද කරන් එබදේ හංගේරීක බොඩමසිර වික්ට ඕබාන් වෙස්දෙන් අදී මිකංකමග තෙරේග විලාතුක ඉතිහාදුම් මී ෆාස් කරන් ඔලේ තපාත ඒකේක ෆාස් කරුන් තක වෙස් මිදගාමුගේ බදේ වර බොඩන් හුරස් අලමුගේ ගොතුම් යුක්‍රේන් හංගුරාමය හර කුරමටකානොත යුක්‍රේන දෙන් දේ හිලේ එහිගේ ගොතුගත් කෑගනක සතේක හතර බිලියන ඇමරිකා ඩොලර්ග මින්වරේ ෆාස් කරම් විලාතුක ඉතිහාද මසකෙ පෙරුමු එකමන් හොරසලාපු වේ හංගේරයා ස්ලොවාකයාගේ පරාතුන් දෙමී මිගොතම් මිකම් දිමාශමියන්නනී එපද ගිනාදේගේ ෆෑසා දිනවා වරගෙන කංකම් වෙස් මියන්නනී ඉතිෆාගු නූනී ෆාස් කොන් නුනිින් මේ ගොතන් එහෙකම එම මෙම්බර ගෝමකුම් වෙස එකම හිලාප වෙච්ජිකම ගවානමදෙන්ගේ මඩු ජෙහි ඔන්නානී ද මෙහිමිකන් ඔතුමුන් යුක්‍රේන්ගේ ෆරාතුම් වෙස් වේ එදගවම බේනුම්වා හකතා අදි විලාතුක ඉතිහාද වෙස් බේනුම්වා හකතා දිබුම් වෙස් හුරස්සලම් මසකේ කොෆේ ගොතුම් සෝවිට යුනියන්ගේ දවස්වරුම් ෆරාගෙන් යුක්‍රේන්ගේ මගුම් විලාතුක ගවමතක හකත ෆෝර් කොද්දින මට්ටක අලාහ්වා තේහොලිගේ මසෙක්ක වෙසම ෆැෂිය නුදී හම ලස්කරම මිහාර මිගෙන්දන ගෙල්දුන්තක ලිවි වාකමශය මරමාත් කරන් ජහනකම බයංකෝ දෙ එයම් හමල අදිනී රශයන්කම වෙසේබතු හොමතු කරේ කොම්ම ගොතක එකම එකම ගවියස් මරාමත් කොගෙන් අදුන් විලාතුව ගම්තකන් මගුන් නමයිස් හකත ෆෝර්කොත් දිනුන් වත ලිබි දිනුම් මී කුරන් ජෙහෙන කමිකම ගවායරුගා මිකමග යුක්‍රේන්ග ෆරාතුම් බයංකොරම් මෙදනී යුක්‍රේන බේනුම්වා මි ෆෑසා සතේක හතර බිලියන් ඩොලරුම් ෆාස් කොරවිගෙන් ලිබිගෙන් නූනී එපද කමක ෆුරසත් නොවෙස් දේනේ කමුගා දෙ මිහිරි යුක්‍රේන්ග සබෝමස් විලාතුක ඉතිහාද කුණු මැතිව මුන්දා තෆාත් ඒකේකි මස්සලතක් කමග ෆාහ කොරවිගෙන් එබදේ මිහිහුර එතකෙ බෑ රුකංකමග තෙරෙන් අදී රොබට් ෆීකෝ බයංකරොබ්බා ෆවා එක්කන්ත මී මිහාරු ගල්ෆුග හංගුරාම් ෆිරුමා ගුලිගෙන් ඊරාන්

0: දෙකොළම් මි කොරමුන්දා හඟුරාම අදිවස් දෙ නිමුණකවන් නුවලවේතිව අදිවස් නොකුන් හුරි තාතයකගේ මස්වතාව තරේ හංගුරාම් ෆෙසුමා ගාතක වෙස් ගෑගනක ෆස්තෝලස් ඉන්සත්ත ගේහුගේ ගෑගනක හැදදිිය ඉන්සත්ත ගේහුගේයාග බොඩුවගෙන්දියකමන් අදී තෙළුගේයාග ෆස්තෝල් සින්සතේ මුළ විලාතුගේ ඉතිහාතුක තරයක බොඩුවගෙන් ගොස් වාකම ගේනාවේ බයන්කොර වා එහෙකමුම් විලාතුක ඉතිහාදම දතු කරනීම කොන්දිමාලකත්ව බොනවේකම ගවානම ඒනෑ මිකම විදාලුවෙන් ඔති හම මී දතුරු කොරණී හම මරාදිමාලක්කම බුණවේනකමගේ ඒන වේ එකන් එකතා බයංකුරවාා.
1: ස්ලොවකයන් මේ විලාතු ගේතයක් දතුරු කරන මරාදිමාලක්කම බුණ පවරු දෙ හම රශයන් වෙස් සම තාතු වහකෙන් එ මේ විලාතු ගේත හදමකම මේ නිස්පැක් ඔබන හම විස් නුන්ගෙල්ලි මොයෆවා බයිගකොතු රශයන් සිප කොම එනුන්ත දෙෆරාතුගේ දෙමැතුග මේ උපදිිපවා මේ සුවප්තක රශයා දෙමතුග මේ උපදිිවා සුවප්තයක කොබැතු.
0: රශයාගේ සෝෂල් එකම වාසජී කරජනෝ බයංකරවාහු වේ විලාතුගේ ඉතිහාත් මෙවනී හම හම විනිස්සුනුන්ගෙල්දි මොයවකම දෙැ මී මීකදෙන් සබපුතන් ඒනාවේ බයංකොර මසක කොද්දෙවාවාදී ඒන රශයාටෙන්ටිෆෝඇදවි බස්තිී ගතමු හම වරක් ගෙනගුණ වාගතක මෙකමාකුලයකුතුන් ඒනාවේ දක්කවාපයකොතුන් කරගුණෝ බයංකොරවාහු වේ විලාතුගේ ඉතිහාදුම් මෙ ඔන්නනී අබදු රශයාය ගෙල්ලුන් දී හඟුරාම් කරාණ පුරසතක බල බලකමුග අදී ගෙල්ලුන් දිනුමා හඟුරාම් කරුන්ගේ සියාසතු කරිය නෙරගෙන් උලේ පරාතිගේ විලාතුගේ ඉතිහාදු කමග ඒනාවේ බයංකොර වාහ මිකංකන් ගේන වරක්ගෙන සබවතන්ගේ හුරිකමශාවකින් හසක ජර්මන් විලාපත ගමතකි මිකමන් එම බාර වලා අදී හිවර දේ ගමතගේ ලිස්ටුගේ හිමනේ පරාතක්කමගේ ඒන වේ බයන්කොර අද ජර්මන විලාතුන් මෙහරමි කරම මිදා කංකමකිමී යුකරෙන් හඟුරාමයග අද ඉතුරු මස්වත නොකුන් නාන වරගෙන කංකන් එබ හුරි එබ හුරි සබවත ෆෙන්නන් හුරි කංකම් ගවසේනාවේ බයන්කොර වාය ගොතුම් ජර්මන විලාතුන් ගානක මිදාති පහකුම් ෆස් හස් ඩ්‍රෝන් උපද්දාාවාකම වේ කරගුණෝ උතුහමතු කරවා ඒ ෆස් හස් ඩ්‍රෝන් වෙස් උපද්දාහ වනි යුක්‍රේන්ගේ මොඩල්ත බලයාගෙන් යුක්‍රේනු උපද්දා භාවතුග නොතය යුක්‍රේන්ගේ එච්චක්කම සිපවාන ගොතක් කමශා අදි ඩ්‍රෝන්ත යුක්‍රේන ෆෝර් කොද්දීගෙන් රශයාගේ තපාත එකකි තන්තන හකත උපද්දා තන්තනශා අධි තපාත එකකි මදනී තන්තන වෙ සමල දෙමුගේ බදාකමග වේ කරගනෝ බයන් කොරවා අදී. මිගොතුන් මේ උපද්දා ඩ්‍රෝන්තහකි මී වරන් නුරක්කා තර එච්චක්කමශා බයින් හාදත්තහුගේ බේනුම් කරා ගොත බලාකම ගවානම මිසේලුන්දේ හමලාතකවෙස් නුරක්කා තෙරි හමලාත මි ඩ්‍රෝන් තකුන් එබ දේකම ගේනාවේ බයන් කොරවා එහෙකමුන් හගීගතු හම විශ්නුන් ගෙල්ලිපවා පරාතය ගොතුගම් විලාතුගේ ඉතිහාදුම් විලාතු ඉතිහාදුන් අමල් කරුන් එබ දාකමග වේ කරගනෝ තුහමතු කරවා අදී මිකමගේ එම නුබෑරෝලෙන් අදා කොරයි පරාතය ගොතුගා හතියාර උපෙද්දමුගේ ගාවිල්කම් වෙස් හුරි අද තපාතයකි ගොගතුම් වෙස් විලාතු ඉතිහාදු තෙරේගේ එම නොහෝස් ගද ගවමකමගවා ජර්මන විලාතුම් විපදයන් අමතු කොරමුන් දාතිීවේ මේ වර බොඩු මසලකම් ගේනාවේ එකන් ගොත බයන්කොර බා අදී ජර්මන විලාතුක පරාතුන් මේගේ කුරින් වෙසේ බාතු ගංක මසක කොෆවාවා කමශා එකංකං හම රශයන් හඳා නුනතේකම වෙස්වේ බයන්කොර බාය ගොතුම් විමුණ ටෝරස් මිසයිල්තා යුක්‍රේන ෆෝර් කොද්දේ එම බාර ලා ජර්මන් විලාතුන් වාහක දක්කෑගේ දෝසරු ඒනගේ හදානොගේ බහරිකමගවේ බයන්කොර වදෙන් එදුවස්වර ඉගේ වඩන්නවාන ඒ ගෑගනක මීග දයාහරෙන් හා දුවහුගේ කුරින් හිංගාදයකම එකතු ඉගින් ගොස්සවෝති වර බරාපරන් හමලාදිරම ගාබිල්කම් දිබිවා මිසල්තාව ගතරෙන් ටෝරස් මරකාගේ මිසල්තා යුක්‍රේන ෆෝර් කොද්දේ ජර්මන් විලාතුන් මසක කුරිකන් එනම එකකන් ඒ ෆෙල්වකින් ගොස්ස වනී රශයාගේ හැකරුන් ජර්මන් විලාග තපාත ඒක අස්කරී ජෙනරලුන් දෙක්කි වාහකතක සිරුම් හෝදෑගතුමා ගුලිගෙන්කමස් වනයගෙන් ගොස්වා අදී එපදෑන් අමතු කොෆිකම් ගවානම ජර්මන් විලාතුන් බයන්කොෆ වේ ඉස්පේ හමද අදෙන් ජර්මන් විලාතුම් ජර්මන් විලාත බයන්කොද්දි ෆවේ රශයාග පරාතුම් රශයන් ඉස්පේ හමලා දෙන් ෆස් නුජේනකමන්ද මෙහාරු මිහාරතුක කංකන් වන් ඉරුග මෙමන ඩ්‍රෝන්තමගේ මස්සල ස්මති වරබන හුණුවගෙන් ගොස්ව ඒ ඩ්‍රෝන්තම උපද්දා තන්තන් රශයන් බයන්කරුන් ade e tantang eba inge kamang ade don tang fed ma masike kura goita bes inge kam sara si ai benu meje kam gawana ma jarman wilatu ga mita keti ufadda tantanang hama waruga da hamala ta di e tantan natali vidani kam sha ehna mas adi mihatana rasia ai inge kam ga ketteri kang ikhtiyar kurani kam ga kargano we kang igota bayang kor bafa
1: nazim ora poda shukriya me to ge maudo agure go tante saf kol de be maudo matenge to ਉਮੀਦ ਕੁਰਨੀ ਬੇਦੋਂ ਤੇਰੇ ਨਾ ਵਿਲਾ ਤੁਗੇ ਇਤਿਹਾਦ ਰੂੜੇ ਦਾਣੇ ਕਮ ਬੇਲਵੋਂ ਮੇ ਮਾਲੋ ਆ ਗੁਲੇ ਗਤੋਂ ਵਰ ਮੁਹਿਮ ਪੇਨੋ ਤੇਰੇ ਮਾਲੋ ਮਾਤਾ ਕੇ ਲਿਪੁਣ ਕਮ ਪ੍ਰੋਗਰਾਮ ਬੇਲੇ ਅਦੇ ਅਡਵੈਸੇ ਹੁਰੀਆ ਬੇਫਨਾ ਸ਼ੁਕਰ ਧੰਨਵੰ ਉਫਾਵਰੇ ਵਗਤ ਕੁਲਕੇ ਦਮੋ ਕੇਲਾ ਅਸਲਾਮ ਅਲੈਕੁਮ।

0: ජහේ චිස්ස කාචි සැමිහ ර සෙන්සිටිව්වේ දෙන් පසේ පසය රෝලි ගදව එනුන අමිල්ල ජස්බත් කොන්ට්‍රල් කරන්නේ එක හ බැවර ඉතුරු සිම්ටම් තකේ හොන්නන ඕටිසම්ගේ හැමිම මීග හම එකනෙමි ලේංගුවේජ්ගේ බෑ එකනෙමින්න දෙන් ඒඩටගස් පහරිගහම අනේ අන මෙහ වාක දක් දක් හොට්ට එන ූහිවගෙන් කෙන් උපරේගෙන් වාක දක් පනික ඩස්ටික මිහුන්නන වරන් හල්ලනි කුදින්න දෙක්කල හියාලි දුනියක ගෙල්ලි ෆෝන්න කුදින්න හම මිකාල් සිපතක අනේ සෝෂල් කොමිනිිකේෂන් ඩිසෝඩගේ නොහොර
1: එකම් පහරක් එත්තු එක්කල්ගොතකත්ර යගතල්ග මිහුන් තරේක වාක දක්ව ස්ලමලයිකු හල আসসালামু আলাইকুম আদার মানিক স্কুল আলেবে তোমাসে করা দেমি মা ডক্টর মি মিবার মি হাওর সিরিয়াস কামে তো মি কিনে তো মি কুডা বড় মি
0: দিন এমি হা মি হামে কিরা আলো মি সালক কুডের স্কুল মি তনি হামে কেনে ফিল আউট তো গে হুরি মালুম তাস কুরা কানো আদি এগে ইতুর আলমেন ওয়ার গিনা কান্ত তং এব দাস ফে স্কুল দিয়াম এনুনি গে তেরেগে মা হলো এগে তেরেগে নে গাডিয়েত হেদু এরিত ফেম ওয়ারা স্মার্ট কোড নে হেদুঙ্গলা গাডিয়েতা মি স্কুল দিউং এব দাস ফে এগে ইতুর মি হুন না মুআমালাত কুরুমা রাটি হিং হোদমা হিং হম নো জে হে কামে মি হে কুরিমা এনে কারে হেন না হা দাশে বুনু ගේ හුනර මේ හුන්න මාමලත් කරුමගේ හොනර වස්මි දස්වනි ස්කූල්ගේ මහලන් හැවිම මිකාල සෝෂල් ස්කිල්ස් නොහුන්න කොදින්න හම බුලීන්ගේ මේ ශිකාරයක වෙදන්න දෙන් අල්මෙන් අනේ වර ගිනන් හම අල්මෙන් අන්න බාද මිහුන් එකුදින්ගේ මිකාල තෆාත්තන් හුරීම ස්කූල් තත්තේරේගේ බුලීන්ගේ අනේ වික්ටිම එකක් වගේ බද මිසල් හම ඕටිස්ටේකේ ඕටිස්ටික්කේ කෑෆෙස බද්දිමා කොරේ කොදින්න බුලි කොරේ ඒතුරන් මේ ඔක්කිපේෂනල් තෙරපිය දකු දින්න අදිම ඕටයේ කියපෙස්ස පක් ගොවා එහැවිම මි කාලක් හොදින්න මේ අනේ වර අනේ මේ විටිම් සවේගෙන් මිතන ඉදෙන් අල්මින් අති බුලීන් ගවාක දක්ක අවල් පේනු වර මුහෙම පොයින්ට තපාත් කොල්ල බුලීන්න කී මීහායත්තුරෙන් බාරු ගත මීහකු ඒනගේ දශග හොන්න මීහාය මී දක් කොල්ලුම්ගේ ගොතුන් කුරා අනියා හෙනුනි අගෑම්බුණ බහෙන්නුනේ අතුන් කුරා කම්මේ එක මොටීසින්න කී රට්ටිහින්ගේ මෙදුග එ ලෙවල් දෙක තිබි දෙමිහුන්ගේ මෙදුග මචල
1: කියයි
0: বাকি কামা দিমা আবে কিন্তু মিগতা নিদি মাসাল দেহেন ফেছি
2: মানে কুড়ে দিমার সময় দে পাউনি কথাকে ফিরমি হয় কলানি আবে কি এমাকে তাহলে আছেন দিন মানে কোড প্রোডাক্ট বসলে যে কাজ এই গেলে এই পাউনি আরা নগলে লিগে নিবে
0: এম বিমা নিতাং ওশো এফ কিতা গাড়ির পাউন তো মেনি তালবেন ফেরকলকা මීතෙන් හම එන්සයිටීගේ ආලාමත මේ හොන්න නීගේ තුවන්නේ කොමසිකම කමා බොඩ විස්්නාති වන්න බදොත්ත මෙ හොන්න නෙම ඒගත් තිං ස්ලීප් හයිජීන්ගේ කන්තත්ත ප්‍රක්ටිස් කොල්ලු වර මුහෙම එකමකී අනේ රේගඩු හබීරු හතරෙක පොහොන් කොෆීයා සයායි කාලච්චින බූන් කොෆී බීම පුදවරක නිදි සකරෑ බන්නදේ ඉතුරු කොකා කොල්ලා එක හල ෆිසි ඩ්‍රිංක්ස් ගේ හුන්නන් කොමස්වරක මීහා හේදව එක හල මාදාතතින් සෑගස් වර කුඩ කුඩ කොහොන්න නෙහෙම මෙකාලෙච්චි නු නැග නැගල දෙන් රේගඩු කේම්බෙල්ලම පොහො වගුතුන් එඳැන් අරා නෝෂෝවය හම දෙගඩිරුවන්දෙන් මඩු කොල්ලා පව ශෝතුන් නංගලු දෙන් රේගඩු අනෙහෙ මා බොඩක් මී විස්්නන් ජෙහේ වසිකුණඩිගේ බේනු කරින් ජෙහි සබ හෙදුමා කත් මුහිම නිම්මුන්ත නිම එකකාලකන්තත් දවාල හැඳුන්ඩු ගඩිය මෙන්දුර ගඩිය බහට්ටාල රේගඩු තන් කොලේ අනේ සිම්පල් මිහ හිංහම ජෙහෙකන්ත කමෙක්ගෙ තෙරේ ගවුලුන් නංගලු දෙන් නිවනීති ඕවේ අනේ ගිනේ රෝවෙන්න එඳුග නිදේතෝ ඔවුන් හරගලෙන්න හම ගේතරගෙන බදිගිතර මඩු කොල්ලා වර බොඩ නිතියෑම ගොස් අනේ එඳු ගෝෂෝ ඔවල් එන්ජනේරු සයිකෝජිකල් දීව සෙමීහාය නින්ජ එදා මිහින් අනේ කනෙක්ෂන් ලිබුණීම පසේ හැ නිදාගේ දෙන් ඒගේ ඉතුරුන් හැනේ කසරත් කුරුම් වෙස් මුහිම දුවල්ගඩී කසරත් කොල්ලීමස් වරබල් වේගෙන නැගල නිතේනේ දෙන් එබෑ මෙහන්ගේ මෙඩිකල් කන්තත්ත හොන්න විසාලක නිදාරු නේවා ලුම් හුට්ටුන් එහෙන්නුනේ නේපතිගේ සෙප්ටම්ගේ මස්සදින් එහෙන්නුනේ එමිහ අනේ ගුගුරි දමා තිවරංගල නේවා නුලෙවේ තීරකොළගොල කහේලෙවේ මිකාල් මෙහන් එබ ජෙහෙ නේ ඩොක්ටරක දක්කාලා ඉතර හැසීක මීහක එක මේ එන්සයිටියා හෙදි බොඩ නිදෙන්න හම කුදි කුදි බදල්ත ගෙනස්ගේ නිදි රංගල් කොල්ල විදන්ගේ කෝෂියරෑගෙන් හේලන්න අයින්ටි එක දක්කාල මුහිම්ගේ පෝස්ට් නේසල් ට්‍රිප් කාල කමකන්නේ
1: වරපුට ශුක්‍රියාගේ අල්ගොමෙන ගුළු විති උම්මේද කරන් තිබේ ෆ්ලාගති මේ කම්බොඩෝම තසල්ලිය ලිබුණුකමගේතු ඒ හිතරකම ලැබුණකම වරපොඩ උමේද කරගෙන තු.
0: ශුක්‍රියා.
1: ආ දර්ම ශුක්‍රියා වකිලා. අදල්ගුමින්ගේ හැම එහුම් තෙර නටකෙන්ගේ තල්ගුම ස්ටුඩියෝ වගතුම් ප්‍රෝග්‍රෑම් කුරිය මේගෙන් දැනි තිබේ ෆෝන් හැම නැස්සානේ ගතුම් එවස් පයියක එවස් වහිත් මේ ටෙලිෆෝන් ලෆේ බේනම් වානම එවස් හිතරකම බේනම් වානම අල්ගුමින බෑර් වඩන්නව දින 34 සුමෙන් හයි සුමෙන් හයික ගුලුවම ගෙන් තුම මිහප්තා ගොමෙන් නැකේ ප්‍රෝග්‍රෑම් මාලුමත් තුම ගෙන් දොනි ડોક્ટર මාමුන් ෂරීෆ් ගේ තල්ගුමින්ගේ ප්‍රෝග්‍රෑම් ග මිහප්තා ග විභාග දක්වා මාලුවකේ සෝෂල් කමියුනිකේෂන් disorder program ga disitur bayate bhinna masan kas kuri kuri tarana patta kodan

0: එකම දේරවෙස් පාන එකම හම විශ්වනය හමරංගල මුලින් හම විශ්වනී ඒ හම කහුම් වාංවයි රගරෙක් බොඩ සමන්නේ එහෙම දිමාවන එම ඒගොස සංකත කාම දීශ්වන
1: වර බෑවර කඳතක වර බෑවර ගොන්ජන්තකෙන් ආදේ හම ඒගොස පිරිවිහාගේ පුෂුන්න ආයලාගේ පුෂුන්න කුදින්ගේ කන්තත්තක අදේකම් හොරියක අන්ඩස්ටෑන් වේ දැන් බය කන්දතය කිනියල්සක පිරිමිහා පිරිමිහස් බය කන්දතක හින්හම දොමෙන් ඉඳ දාන ඒවරියම් ඔපීහම් වියස් නෝනි ආයලා සේරෙන් වියසන්න හින්හම මුනුතුම් එච්චි බුණා නේද මන්දගේ අහරෙන් අඹිල්ලියක් කොලාසතේ කේ හින්හම මුනුතුම් ගේද එකේ හොරියචම අඩු ආහාරනේ බයික එක රද්දු දියේ නොෙන් හදා සහුන් එයා බෙහෙ ගොසුන් හමජේ පේන ගඩේක ගින පරහම දේර ගොස්ස මෝදු කෑරියක් ගොස්ලා සුණුනි දුබ්බාදම් ගොස්ලුමද තෙරේක පිරිමිහායා වාහක දක්කන්නේ මෙවැනි දුහකු මෙහි කන්තත්ත විය නොහෙයේ ලිකන්තක අසු හිංහමද ඒකේ එම්මේ රංගොල් ගොතෙන් නුණ එක හසු හල්ල පුරා කසේ එයා පේන අවාහක දක්කන් යදු ඒනිය කන්ත කුරවුණ අසු ගෝස්තුක ඒ රුලිය අසු හුන්න හිඳකු ඒනිය අවාහක දක්කන් ඒ තස අනිල්ල නස්සු බබූල නොකුරන් තිමන ගෝ හෙකේ ඒ හැම ඉන්සාරි සබ්යතු හම අන්න එච්චේ හැම එක සමා ආයදාගේ පුෂුන් වෙස් වර මදු පහර ප්‍රස්තන කූසල කොම්මස් කමෙ වෙගෙන් එකකු දෙක්කිවා කණිකකු දස්කියගේ කුරීග හම එක බුනිම අහනස්ත සම බුනෙන්ද එමෙහි මෙහි විය නොහෙයි මෙහ රේගේ බදෝග එකකු දස්කවා අඩු අහල නැහිසබු එනිමු නියනිකෝ කැරගේ වාහ කෙනද කෙගින පාර එකකු දස්කවත කණිකෝ කැරගවා හිමස් දෙක්ක මෙස් දෙක්ක එන ගින පාර එය කොණ්ඩදේශ කාපතන කොළ බොඩු කුල්ලගේ මෙස් වාහක දෙකේ පාර දාඩ මියරෙකු කුමෙන්ගේ කන්දට ගහම නොවේහි වේත බලනේ විස්මිත කොම්මක සන්නනේ රැක්ටි වේ සන්නනේ එනහගේ මස්සවත හිසෑගෙන හම යස බොඩන් මෙහි මෙහි වෙජ්ජ කිරෙන් හදන්ද අනිල් යම් හම මස්වරද මකන්ත කුරිනි මෙහින්නේ මෙගත කන්ද කොළබ ශරංගල වේත බලා අලද්ද එහෙම රුලිය සමුන්නේ හිඳකු දෙපරතු වාහක දක්ක ගොලෙගේ හවිගත ගොඩු දෙක්කේ කොම්ම සෙක කුජේ බ මඩු මඩු හණු හොන්න ඉන්න කුදිගේ කුදිග කුදිගේ කඳුතක වාසිකේ දෙදෙන් දෙදෙන් ඇස්තන කොමස් කුලේ චකහින් හමලදී යාම රුලියාම ඒ තෙල්ලා ලපාර සරණ එනුනේ හම ඩස්තිරලා සමු එකම කොයක මාස්වර තේරවේ ඒ ගඩිගේ කුදින් රෝලා පඩ එබෙන්ගේ ආමෙල නස්ස නිකුරගෙන අස්සු ගෝස්කම්ක නිකද්ද නිකුරගෙන ඒ මේක බදෝ ගමිහාර කුලේ ති මෙදුග බ කුදින්ගේ සිකුලි හම චේන්ජ් කොල්ලන එනුනේ වර කුරාහි වර කුරහා කුදජි සුකන්දත කන්ත කුරාණෙ ගයි එකදින කුලේනෙ ගයි එති යූස් කුරාණෙ ගයි එති නිස්සස් නක මෙහින් මෙහින් නක මෙහින් හින් හමන ගයි කුල් කුල් කුල් නි නේම් කියෙනි 4 ඉයර්ස් එක 5 ඉයර්ස් එක රෝලි යම් හම ජහා ෆෝරස්ටාන එක උද කණි කුද ගැග දෙහුණු මිහ දාන දෙහුණු මිහ ගැ ජහන් ඒකට දෝ ගයින් හිපාට්ටා ෆෝ සෝරි බුනාෂේ කොක්කේ මාස් කුරාෂේ දෙන් බොඩු මිහ ගින ෆාර දෝ කුරාණෙ සොඩු මිහ දුදන හදි අදි අදි ඉස් නැනේ ඒක මේන නොබුණානේ මාස් කනේ දේනේ වරන් ඉහින් හොලෙලාස් නොංකමන් හදාලා සැස් බද්දාලා හදාල්පාන හම ස්ට්‍රේට අවි අදි බුනෙලා ශෙපුණකස් නුවලාද දෙහෙනි එන මයින් ඩයිවර්ට් කොල්ල ගැන්දි මාලක යස අඩුගන් දෙන කුඩ වීම එහෙන් එන කන්ත ගති හොරන අදි රංගලවන් සමෝන් දෙත් කරන අස ඒකට කන්දස්වරින් ම සහුන් දෙරවා කරනු දෙහෙ වර කින් හම විස්තෙහෙ එහෙනිගේ මස්සෝත සෝල් කොද්දිනීම ඒ සෙටිස්ෆෙක්ෂන් නේද අනික ඇති බලාවෙස් කඩේ හස්බන්ඩස් ඇති බලාගෙන ඒක සවාහක දෙක්කේම මිනහා දඩස්ටේන සිමලෙසෙන් වානමනු හැමතින වානයේ රුලියයාමි සහද කියයාලාශේ කුරුසි කියයාලාශේ රුලියාශේ නග ඩෙදශල එම රංග ඩෙස්ටන නොනේ එම විස්නාලාශේ අමිල්ලව සකඳ කුරගෙන හම රුලි එබජෙහෙ කොන්ට්‍රෝ කරම රුලිග ඇතුරේ සන්තතයගේ සව සවන් හිතාව කරින් ජෙහිවිතේ බස රුලි ඉස්ලකෝ හම දේතහම වරබ මසේ කරනු කුරගත්.

0: තක වෙස් මිදිගමගේ බදේ වරබොඩන් හුරසලමගේ ගොතුම් යුක්‍රේන හංගුරාමය හරදුකුරුමට්ටකානොත යුක්‍රේන දෙන්දේ හිලේ එහිගේ ගොතුගත් කෑගනක සතේක හතර බිලියන ඇමරිකා ඩොලර්ග මින්වර ෆාස්කරම් විලාතුක ඉතිහාද මසක පෙරුම් එකමං හොරසලාපු වේ හංගේරයා ස්ලොවාකයාගේ පරාතුන් දෙම්මී මිගොතම් මිකම් දිමාශ මෙන්නන එද ගින අදගේ ෆෑසා දිින්වා වරගෙන කංකම් වෙස් මෙන්නන ඉතිපාගු නූනී ෆාස්කොන් උනින් මේ ගොතන් එහෙකම ර ගම ම එක ම ිලා ජිකම ගවාන මදගේ මඩු ජේ ඔන්නන ද මෙහිමිකන් ඔතුමුන් යකරන් රාතුන් වෙස්වේ එදගවම බේනුවා හකතාද විලාතු ඉතිහාද වෙස් බේනුවා හකත දිබුම් වෙස් හුරස් සලම් මසක කොෆය ගතුම් සෝයි ියනන් දවස්වරම් පහාගෙන් යකරන් මගුම් විලාතු ගමතක හකත ෆෝර් කොදිනමටක අලාවා ඒ තේ හොලි මසක වෙසම ෆැසිය නුදී හම ලස්කරම මිහාර මිගෙන්දන ගෙල්දුන්තක ලිවි වාකමශය මරමාත් කරන් ජහනකම බයංකෝ දෙ එය හමල අදිනී රශයන්කම වෙසබතු හමතු කරේ කොම ගොතක එකම එකම ගවස් මරාමත් කොගෙන් අදුම් විලාතු ගම්තකන් එමගුන් නමයිස් හකත ෆෝර්කොත් දිනුන් වත ලිබිදිනුම් මේ කරන් ජහන කමිකම ගවායරුග මිකම යුකරන් පරාතුම් බයන්කරම් මෙදනී යුකරන බේනුවා මි ෆෑසා සතේක හතර බිලියන් ඩොලරුම් ෆාස්කොරවගෙන් ලිබිගෙන් නූනී එපත කමක ෆුරසත් නොවෙස් දේනයකම ගත්ද මිහිරි යුකරන් සබෝම විලාතුක ඉතිහාද කුණ මැතිව මුොද තපාත් ඒකි මස්සතක්කමග පාහකොරයගින් එබදේ මිහුර එතක බෑරුකංකමග තෙරෙන් අදි රොබට් ෆීකෝ බයංකොරබාහවා එක්කන්තම් මී මිහාරුම් ගල්පු හංගුරාම් ෆිරුමා ගුලිගෙන් ඊරාණ දෙකොළම් මි කොරමුන්ද හංගුරාම අධිවෙස් දෙ නිමුණීකමන් නුවෙලවේ තීව අධිවෙස් නුකුන් අහුරි තපාත් ඒක මස්සවතවග තෙරේ හංගුරාම් ෆෙෂුමා ගාතුක වෙස් ගෑගනක ෆස්තෝලස් ඉන්සත්ත ගේහුගේ ගෑගනක හැද්දිය ඉන්සත්ත ගේහුගේ අගු බොඩුවගෙන් දිය කමන් අදි තෙලුගේ අගු ෆස්තෝලස් ඉන්සත්තේ මුළි විලාතුගේ ඉතිහාදුග තෙරයක බොඩුවගෙන් ගොස් වාකම ගේනාවේ බයංකොර එහෙකමුම් විලාතුගේ ඉතිහාද මේ දතු කරණී මේ කොන්දිමාලකත්ව ගුණවේකම ගවානම ඒනෑ මිකමග විදාලුවවෙන් ඔතිය හම මී දතුරු කරණී හම මරාදිමාලක්කම ගුණවේනකමග ඒනා වේ එකන් එගොතා බයංකුරවාවා
1: ස්ලෝවාකයන් මේ විලාතුගේ ඉතිහාද දතුරු කරණ මරාදි මාලකම බුණ ෆවාරු දෙන් හම රශියයන් වෙස් සම තපාතු වහකින් එබ මේ විලාතුගේ ඉතිහාද දෙමකම මේ නිස්පෙක්ක බුණ හම විස් නුන්ගෙල් මොයෙෆවා බයිගෙ කොතුග රශියයන් සිෆ කොෆමන් එහ නුන්තො දෙෆරාතුගේ දෙමතුග මේ උපදිෆවා මේ සුවප්තහක රශියයා දෙමතුග මේ උපදිෆවා සුවප්තහක කොබෑතු
0: රශයාගේ සෞෂල එකම ගවාසජී කරගනෝ බයංකරබාහු වේ විලාතුගේ ඉතිහාද මෙවනී හම හම විනිස්සුනුන්ගෙල්ලි මොයවෙපකම දෙැන් මී මීක දෙෙන් සබපුතන් ඒනාවේ බයංකර මසක කොද්දෙවාවාදී ඒන රශයාටෙන්ටිෆෝඇද බස්ති ගතම හම වර ගෙනගුණ වාහකතක මෙකමා ගොලයගොතුන් ඒනාවේ දක්කවා පේගොතුන් කරගනෝ බයංකොරබාහ වේ විලාතුගේ ඉතිහාද මෙඔන්නනී අබදුස් රශයා ගෙල්ලුන් දී හඟුරාම් කරාණ පුරසතක බල බලකමුගා අදී ගෙල්ලුන් දිනුමා හඟුරාම් කරුන්ගේ සියාසතු කුරිය නෙරගෙන් උලේ පරාතිගේස් විලාතුගේ ඉතිහාදු කමුග ඒනාවේ බයංකොරබාහ මිකංකන් ඉගේන වරක්ගෙන සබවතන්ගේ බොහුරිකමශාවකින් හාසකො ජර්මන් විලා පත ගෞමතකි මිකමන් එම්ම බාර වලා අදී හිබ්වරුදේ ගෞමතවගේ ලිස්ටුගේ හිමනේ පරාතික්කමග ඒනාවේ බයංකොරබාහ අදි ජර්මන විලාතුන් මිහාර මිකරම මිදා කංකමකී මී යුක්‍රේන් හංගුරාමයග අද ඉතුරු මස්සවත නොකුන් නාන වරගෙන කංකන් එබ හුරි සබවත ෆෙන්නන් හුරි කංකන් කම්ගවසේනාවේ බයංකොරබාහේ ගොතුන් ජර්මන විලාතුන් ගාගනක මිදාදි පහකුම් ෆස් හාස් ඩ්‍රෝන් උපද්දාාපවාකම වේ කරගුණ උතුහමතු කොරවාා ඒ ෆස් හාස් ඩ්‍රෝන් වෙස් උපද්දාහ වනී යුක්‍රේන් මොඩල්ත බලාගෙන් යුක්‍රේනු උපද්දා භාවතුග නොතේ යුක්‍රේන්ගේ එච්චක්කම සිපවාන ගොතක්කමශා අදි ඩ්‍රෝන්ත යුක්‍රේන ෆෝර් කොද්දීගෙන් රශයාගේ තපාත එකකි තන්තන හකත උපද්දා තන්තනශා අධි තපාත එක මදනී තන්තන වෙ සමල දෙමුගේ බදාකමග වේ කරගන ඔ බයන් කොරවාා අදි මිගොතුන් මේ උපද්දා ඩ්‍රෝන්තහකි මී වරන් නොරක්කා තිරේච්චක්කමශා බයින් හාදත්තහුගේ බේනුම් කරා ගොත බදාකම ගවානම මිසේලුන්දේ හමලාතක වෙස් නොරක්කාතෙරි හමලාත මේ ඩ්‍රෝන් තකුන් එබ දේකම ගේනාවේ බයන් කොරබා එහෙකමුන් හගීගතු හම විෂ්ණුන් ගෙල්ලිෆවා පරාතය ගොතුග විලාතුගේ ඉතිහාදුම් විලාතුගේ ඉතිහාදුන් අමතු කරුන් එබ දාකමග වේ කරගනෝ තුහමතු කොරබාප අදි මිකමග එම නොබෑරෝලෙන් අදා කොරයි පරාතය ගොතුග හතියාර උපෙද්දමුගේ ගාවිල්කම් වෙස් හුරි අදි තපාතයකි ගොත්ගොතුන් වෙස්.

0: විලාතුක ඉතිහාදුක තෙරේගේ මේ නුෆුස් ගද ගෞමකමක වා ජර්මන් විලාතු මිපදයන් අමද කොරමු දාතිවේ මේ වර බොඩු මසල එකම ගේනාවේ එකන් ගොත බයංකර වාෆාදී ජර්මන් විලාතුක ෆරාතු මීගේ කුරිම් මිස ඉබාතු ගංක මසෙක කොෆවා වා කමෂා එකන් කන් හමා රෂියාන් හඳා නුනිතේකම වෙස් වේ බයංකර වාෆේ ගොතුම් විමුනා ටෝරස් මිසයිල්තා යුක්‍රේන ෆෝර්කොද්දේ එම්ම බාරදා ජර්මන් විලාතුන් වාහක දැක්කෑගේ දුවස්වර විසි ඒනගේ හඳානුගේ බහුරිකමක වේ භයංකර වෆදෙන් එදුවස්වර ඉගි වඩන්නවාන ඒ ගෑගනකම් මීගේ දෙයහරෙන් හා දුවහුගේ කුරින් හිඟාදියකම එකතු එගින් ගොස්සවෝතී වර බරාබරන් හමදාදිම ගාබිල්කම් දිබිහවා මිසල්තවගේ තෙරෙන් ටෝරස් මරකාගේ මිසල්තා යුක්‍රේන ෆෝර්කොද්දේ ජර්මන් විලාතුන් මසකෙ කුරිකන් එහෙනවස් එකංකන් ඒර ෆේල්වගෙන් ගොස්ස වනී රශයාගේ හැකරුන් ජර්මන් විලාගේ තෆාත් ඒකී අස්කරි ජෙනරලන් දෙක්කි වාහකතකේ සිඩ්රුම් හෝදෑගතුමා ගුලිගෙන් කමස් වනීගෙන් ගොස්වා අදි එපදයන් අමලු කොෆිකම් ගවානම ජර්මන් විලාතුන් බයංකොෆ වේ ඉස් හමල අදෙන් ජර්මන් විලාතුන් ජර්මන් විලාත බයංකොද්දි ෆවේ රශයාගේ ෆරාතුම් රශයාන් ඉස්වේ හමල අදෙන් ෆස් නුජේන කමන්ද මිහාරු මිහාරතුක කංකන් වන් ඉරුගා මෙමුණා ඩ්‍රෝන් තමගේ මස්සල ස්මති වරබඩ හෝනු වේගෙන් ගොස්වා ඒ ඩ්‍රෝන් තම උපද්දා තන්තන් රශයාන් බයංකොරන් දේ ඒ තන්තන් එබ එගේ කමන් අදේ ඩ්‍රෝන්තන් උෆෙද්දුම මසෙක්කෙ කුරා ගොත්ත වෙස් එගේ කම ශාරශයන් බේනුම් වෙච්චකම ගවානම ජර්මන විලාතුක මිතකැති උපද්දා තන්තනන් හම වරුගද හමලාත දී එතන්තන් නත්තාලි විධානකම ශා එහෙන්නමස් අධි මිහාතන රශයායෙන් එකමුග කෙත්තෙරිකන් ස්තියාර කුරණී කමුග කරගන ඔවේ එකන් එගොතා බයංකොරවාා
1: නාසි මොර පොඩ ශුක්‍රයා මේදුගේ මවදව ගොඩ එකගොතන්තේ සාහ් කොල්ල දෙව මවදු මතන්ගෙතු ಒಮ್ಮೆದು ಕುರಣಿ ಬೆದೊಂ ತೆರೆನ್ನ ವಿಲಾತುಗೆ ಇತಿಹಾದ ಉರುಳಿ ದಾನಿಕಮ ಬೆಲ್ಲವು ಮಿ ಮೌಲು ಆಗುಳೆ ಗೊತ್ತಂ ವರ ಮುಹಿಮ ಬೇಣು ತೆರಿ ಮೌಲು ಮಾತಕ್ಕೆಲ್ಲಿ ಬುಣುಕಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲವಿ ಅದಿ ಅಡ್ವಸೆ ಹುರಿಹಾಬೆಫ್ನ ಶುಕುರ್ ತನ್ನವಂ ಉಫಾವೆರಿ ವಗುತು ಕೊಳಕೆದ ಮೋಕೆಲ ಅಸ್ಸಲಾಮಲೈಕು.

0: මේ හාම දැඩෙක් ගනම ඉරු ගෑදි කලි පෙන්චේන වරකිකු පෑතු.
1: බර්තිකය මරන්ම පුරතම සම්සාහකුරිගත ජයගන හැක්ගඩ අක්ගඩීරවරු මිනිමම් හම එය සීදා අලි ඉරුගෑලි හමදි එන එරුම් ලංඟල ගොත්තික එම එකසික වරගොතික බසිහ එහෙදමුන්දා ඒත එම රංගල මවල ඉරු ගෑදි
0: ොබැතු සමාකන් දේචෙන් කන්ටතකි
1: අද බශි හද මුදාරුග මාබොඩ සෙන් ගිනවගෙන් නොවාන රජිකොන් හම දවාලෙක්ග අමි ගැගනක දෙලිතරු නොන දොල්ලිතරු වරුග සෙන් හම ගහකක් බේනු වාන පශය තුරුදාරග දෙ එනවස් මීති අන්නාන එන්න හුණුගද දසවනන්ගේ අමි රෙකෝඩ් කරවයකුතුම් අමන්නම් පහකරවයකුතුම් විජිනයාම ජනවරි සෙබුරරි මාච් එප්‍රේල් මිදම් වරන් හුණුගද දසර ගත මේ දොසර විජිනයාම හම තංකොර බොඩ සෙන් දේන් ජිහන තින් ලිතරු වරු හම හම ගහසන් හම දවාල හම බේනවාන එන්න මස්තෙන් ආම දෝසරක විජිනයාම ම මේ දෝසරක දේතෙර කුමාර විහි දාමි හරගත කම ලන ලේ දෝසර විජිනයාහම දවාල පෙස් පහර හම දොල් දොළන් දෙතර එක පන් සහල් ලෙටනවා දෙල්ලෙටර වරු හම කොන්දින රඟලවාන දැන් ඒග අන්නානේ ආමගේ තත් වෙලිගඩු අබදෝසක තෙස්සිනිකුම් ඔන්න වර පුරීම හමන වරවාන මබඩ හික් බොඩුවගෙන් නොගොස් මබඩ තෙ බොඩුවගෙන් නොගස්සුන්න යමර ඒතුස්ත බොඩුවකම වෙජ්ජිනාම බිම්මතික මෙවර ජරාසිග සවබන් දෙමවා මස තතුමාන මෝගඩ ෆියවුම්මා මෝගඩුග ගොද්ගිය ම මිකාකන්ත සහගේ ගතුග තෙ බොඩුවකම වෙජ්ජයම දෙමවා ඒද
0: දෙන් ෆෙන් දිනුමුග සමාල්කන් දේංජහේ ගොතන් හම අමී කානා දිනුමුග වෙස් වර බොඩ මේ සමාල්කන් දේංජහේන කන්තතක හුන්නානක මළුවන ගබූ කරවේ එබ හුරිත හුරින මයි කොන්කුන් කන්තතකෙත්ත
1: අද ගත් හෙදමුන් දාරුගේ දහ ගුලේ උමරක කානා දෙමුන් දෙවුන් වරම් හමකරදැන් මේ අරහම එබ හුරේ ෆෙන ගිරාගෙන් ගහස් ප්‍රය කර නෝනයම කුරාග එක්ක සෙන්දේ හල් කානමමිකර ෆෝලියෝ පක්ෂේත ද එහම ස්ප්‍රේ කොල්ලාගේ නෝනෑම සෙනක් පුරාග සෙන්දේ කුරේතසුන් අලා ජිරාලාප ගහුග සත්්‍ය කර එක්කුම් දිංගඩ චනේවරන් හම සෙන්දේ දාන දෙං හම එබපුර සොලිදු කාන මළුල්ලා කාන එද ඔක්කානාගේ අපාතුවත්තුලකන බොහුර දෙං අදිහම පෞඩරු ගොතන් හන්න එන්නම සමවල්ලා කානය බෝර නිකහල කානයකි අගිගතුගෙක්ක කුරයංගලාගෙන් දිනුම්මුන් ඒගේ එන්න රංගලු මතිජාන විධාන හැම එක කාන බුඩන් හම නගළුවාන වලුද දෙන් වල්දා ඉරුග විශ්නාදජය කමකි ගෞගෙ කානානග මෝත මිහුන්නනී මෙන්දුරුගඩී ගහියාමීන්න හිසාබු සත්තකු ගැහියාමීන්න හිසාබය මිකයන් ඉංගිලස් බෝන් කියනොකි ඉත ඒ මිංගඩ දිනීම කානා දැල්වීම හොන්නානේ යම එමරගල ඉත එමෙන්දුරු ගැගනක බාරජහල එක ජහලාරුග ගහු ගැහියාය බැන්දේ මින්වර දුත්ත දස්තර හියාගසමීන්නවර එයම් කෙන කෙනපී කෙනපී එන්න හිසාබුග උනානි ගහ කානා නග හයා රෝට්ස් එහිසාබ කානය දෙවීම නගලවාන දෙනාමුකුම් හම බොඩු බශයාලා හතරු මස්තින් මස්ය සහුන්න බොඩු ගහෙක්කම විදිනයම ගැගනක පිරිස් ගුරාම්වරු ඔක්කානය නෝනයම මේ නිකාග අමි කානය දෙදෙන් හරමන පංචිස් ගුරාම තිරිස් ගුරාම දෙ අබදුසක කුඩයරුග දහුග එම කුඩයරුග හම ගැගනක ඉන්දාක සාධවරක දෝස්වායරුග දේරු ගහම නිකාල කානයකම වෙදිනයම ගැගනක පස් ගුරාම හැක් ගුරාම දේශර ර දෙදී හමරගරුව දෙන්නවා හැක මේ ගසේදමුන් දායරුග හම අබදුව සම දෙවවානේ මේ බෙලස් කානය නෝනයමු එවමුණක් ගොලෙ ඩෙක්සිය නොන සත් සැත්තකු නොනි ගහුන් කාන මදමු ගලෑම සාග විජිනයමු එකම ගුලෙ කානය දෙදීම රඟරවා ඒත දෙ කාන දෙවවාස හාසකොන් හම බිමම් මේ වල්ලා කානය එකම විජිනයමු දෙදුව තිින්දහ ගොන්දෙන් හම වර දඟන දහස්සෙන් දෙවන්නේ ඒ එවර මහමකම හම සමාවත දෙවන්නේ කමදෙන්
0: ಅಗ್ರಿಕಲ್ಚರ್ ಆಫೀಸರ್ಗೆ ಹೈಸಿಯತ್ತು ರಾಜ್ಯಗೆ ಹಮ ಏಕೆ ಸಾಪ್ತಕ ದತುರು ಕೂರವಾಣೆ ಆಯ್ಕೆಗ ಮೀ ಮಿಹಾರಸ್ತಿ ಹುಣ್ಣವಿ ಹಣಿಮಾದೂಗೆ ಅಗ್ರಿಕಲ್ಚರ್ ಸೆಂಟ್ರಗ ಮೀ ಹಣಿಮಾದೂಗ ಬಶೀಗೆ ಎವ್ವಿಸ್ ಬಾವತೆ ಮಿಹಾರು ಮೀ ಹದ್ದಂತೋ ನುಣಿ ಹದ್ದಾಫೆ ಬಹುರಿತೋ ನುಣಿ ಹೆದ್ದುಮುಗ ಮೀ ವಿಷ್ಣುಮೆ ಎಬ ಗೆಂಗುಳವಂತೋ ಅದಿ ಮೀಗೆ ತುರು ರಾಜ್ಯಗೆ ಹೆನ್ನರ ಶಬ್ಬಾಲ ಇರುಗ ಮೀ ದಂಡುವೆರಿಂಗ್ ಕುರಾ ಮಸಕತ ಬಲ್ಲವಾಯಿರುಗ ಮೀ ಕೇನತೋ ದಂಡವೆರಿಕ ಮುಗ ಮೀ ಬಾಶಿ ಹೆದ್ದುಮುಗೆ ದಂಡವೆರಿಕ ತಿಬೆ ಫುನ್ನ ಫಾಹ ಕೊರೆಬೆನಿ ಮಿಸಾಲಕ್ಕೆ ಗೋತಿ ತೆರೆಗೆ ಏನ ತಂಕೊಳುಗ ಮೀ ಮೀ ಇಂದಾಗೆ ಸಮ ನಫಾಯ್ ಹೋದೆ ವರುಗೆ ಎಚ್ಚಕ ವೇದಾಣೆ ತೋ ಬಶಿಮಿ ಸಿಸ್ಟಮ್ ಹೋಮ್ ಗಾರ್ಡನ್ ಕ್ರೋಪ್ಸ್ ಗೇತರೆ
1: ಬಿದ್ದಾದೇ ಕಹದ ಗೊತ್ತಾಗ ಈಗ ತೆರಿಗೆ ಫ್ಯಾಟ್ ಕಾಪಿ ಬಸ್ತಾಮಿ ಗೊತ್ತಾದ ಹಮ ಬಟ್ಟೆ ಕೇಸ ಗೊತ್ತ ತೆರಿಗೆ ಮಣ್ಣ ಹುಸ್ತಂ ಕೊಡೋದು ಸಮ ಅದ್ದಾದಾಗ ನಮ್ಮ
0: ಬೊಡು ದಂಡಿಕ ಬಸಿ ಹದ್ದಾಣ ಎಮ್ಮೆ ಬೊಡ ಸಮಾಕಂದ ಎಂಚಿಕಂತ ತೆಕ್ಕಿಕೋಬ್ಯಾತು
1: ಅದೇ ನೀವು ಪಾಹಕುರವೇನಿ ಬಟ್ಟಕ್ಕಿ ಸಮ ರಾಜ್ಯ ಹಮ ಅಮುಕ ನೀವುಳೆ ಬಲಿ ಹಮ ದೇವರ ಹಮ ದೋಳು ಹಣ ಭಾವತಿಗೆ ತೆರೆ ಹಮ ಇವತ್ತು ಹಾಸು ಹಮ ಕೂಡಿಗೆ ಕಂತ ಹಮ ವರ ಬೊಡು ನಿಹಾರ ಬಲಾಯರು ಅಮ್ಮನಂಗ ಪಾಹಕುರವೇ ನೀ ಬಸಿಗೆ ಎತ್ತರೆ ತೊರಫಾಲಾಗಿಂ ವನ್ನ ಪನ್ಯ ಕೊಕಾಲೆ ನೋಣೆ ಅಮ ಮೇ ಕುಡ ಕುಡ ಮೆಸ್ಸೆವದೆ ನಿಸರ ಈಗ ತೆರೆ ಪಾನಿಯ ಬಹುಡೆ ಎಕಹಲ ಮಸತಕ್ಕೆ ನಿಬೂಳೆ ಹೆ ವರ ಬೊಡ ನಮ ವಿಶ್ನಾದನ್ ಜಿ ಕಮೆ ಮೀ ಬಸಿ ಹದ್ದ ಇರುಗ ಸಾಫ್ತಾ ಇರು ಕಂ ಗೆಂಗುಳ ಇಂಗೇತ ಪುಳ ದಾರೇಕ ದಂಡವರಿ ಕಂ ಕುರಿಯ ಸದಿ ಗೋತಿ ತೆರೆ ಗೊನ್ನ ತಂಪುಳಗ ದಂಡವರಿ ಕಂ ಕುರಿಯ ಸೆಟ್ಟ ಮೀ ಸಾಫ್ತಾ ಇರು ಕಂ ವರ ಬೊಡ ಬರ ಮೊಹಿಮ ಕಮೆಂಗೇನ ದಾಡುತೆ ಸಾಫ್ತಾರಕ ಬೇಟುಮ ನಿಕಾಲ ಅಲಾಮತೆ ಸೆನಿದ್ದಿನ ಎ ಅಲಾಮತೆನ್ ಎಹುರಿ ಗೊಫಿಕೊಳೆ ನೋಣೆ ಮು ಬಟ್ಟೆ ಕಣಾದ ಎತಿ ದಕ್ಕಾತೆ ಗೊತ್ತು ನತ್ತಾದು ಬೆಂ ಹಮ ಅಮ್ಮ ಹುಳಸಮ ಸಾಹ ಕುರಿಹೆಂ ಎ ಗಹ ದೇಂಜ ಹೆ ದುರುಮಿ ರಂಗಳ ದೀಗಿನ ದಸ್ತನ್ ಹೆದ್ದು ಮೇಮ್ ಆ ಕ್ಯಾರ್ ಬಿಡುವ ಸಮಿದ್ದಿನ ಬಲಿ ಕಂಟ್ರೋಲ್ ಕೂಡ ಮುಂದಗುವ ಗೊತ್ತ ಕುರಿಯ
0: ಬಾಶಿ ಗಸ್ತಂ ಹೆದೆ ಮುಂದ ಆಯ್ರುಗ ಮೀ ಗಸ್ತ ಕೆವಿಸ್ ಕ ಸಪೋರ್ಟ್ ಬೇಣು ಬಾಣೆ ತೋ
1: ಅದೆ ಮೀ ಹಮ ಮೀ ಯಾನ್ ಕೋರೆ ಫಾಹ ಕೊಲ್ಲಿ ಹೆಂ ಎ ಬಹುರಿ ಹಮ ವರ ಬೋಡೆ ತಿಕೊಂ ಹೆದೆ ಗಸ್ ದೆನ್ ಹಮ ತಂಕಲೆ ಬೋಸ್ ಕೊಂ ಹೆದೆ ತಂಕಲೆ ತಿರಿಕೊಂ ಹೆದೆ ಗಸ್ ಬೋರೆ ದೆನ್ ಎ ತಿರಿಕೊಂ ಹೆಂ ಹೆದೆ ಗಹನ್ ಸಪೋರ್ಟ್ ನುದೆ ದಿಯಸ್ ಮೀ ಬೋಡೆ ತಿಕೊಂ ಹೆದೆ ಗಹನ್ ಹಮ ಮೀ ರಂಗಲ ಸಪೋರ್ಟ್ ಹಮ ದೆನ್ ಬಂದಿ ಹೆ ನಂಗೆ ತ ಹಮ ಕೋಶಿಗಂಡು ಹೇಳು ನೋನಿಯ ಮು ಹಮ ಗಹ ದಾಲಿ ಮೇದ ಜಹಾ ಗಹ ಗಹ ಗೋವಿತಂ ಎ ದಾಲಿಯ ಮೇ ವಾಲು ಮಸಾಲ ಮಿಕಾಲ ಗೊತಕಂ ಹಮ ಅನೆ ರಂಗ ಸಪೋರ್ಟಿಂಗ್ ಹಮ ನುದೆ ವ್ಯಾಶ್ಯಾಮ ಬಹಿತಂ ಅಳಾದ್ವ ಸ್ವರುಗ ನೋಣ್ಯಾಮು ವ್ಯಾಗದಲೆ ಮಿಕಾಲ ಮೀ ಮೌಸುಮಿ ಮಸ್ಸದೆಗೆ ಸ್ವರು ಕಷ್ಟ ಬಿಂದ ಬಿಂದ ಆಗಿಂದಿಯು ನೋಣ್ಯಾಮು ಗಸ್ ದಾಲು ತಂ ಎಕ್ಕು ಹಾಲಾಕೆ ಅದನ್ನೇ ಮೇ ವರ ಮುಖಮೆ ಬಸಿ ಗಸ್ತಂ ಹೆದೆ ಮುಂದ ವರಕ ರಂಗ ಸಪೋರ್ಟಿಂಗ್ ಹಮ ಗಹ ದೇವು
0: ಸಪೋರ್ಟ್ ದೇಣಿ ಕೇನತ್ತು
1: ಮೇಹಾರು ಗಸ್ ವಶಾಗೆನ್ ಬಾಕಿ ವಕಿನ್ ಹೆಂ ದುರುಗ ದುರುಗ ದುರು ದುರುಗ ಮೇಹ ನುನರುಗ ವಶಾಗೆನ್ ಹಮ ಕೋಶಿಗಂದು ಅಳಾಲಿ ದಾಣ ನೋನೆ ಮಹಮ ಮೆದನ್ನ ವಿಹೆ ಹೆಚ ಗಸ್ ಕಾರ್ಯ ಮೆದ ತಂಗಳ ದಿವು ಕೊಂ ನದಿಯ ಜಹಾಫ ಹಮ ನಿಬನ್ನ ವಕ್ಯಾನ್ ಕೊಮ್ಮೆ ಗೊತ್ತೆ ಹಮ ಆಸಾವತ್ ದಿವಿದಾನ ಮಿಕಾಲ ಗೊತ್ತು ಹಮ ಎದ್ದೆನ ಬರುವಾ
0: ಮೇ ವ್ಯಫಾರಿ ಉಸೂಲು ಬಶಿಗೆ ದಡವಿರ್ಕಂ ಕುರಾಣಮ ಮೀ ಕೊಬ್ಯಾತೋ ಎಮ್ಮೆ ಬೊಡ ವಿಸ್ನೆನ್ ಚೇನ್ ಕಮಕಿ
1: ಅವ ರಂಗಳ ಶಿಷ್ಯತು ಮೀ ಗಸ್ತಂ ಹೆದ್ದುಮ ಎಮ್ಮೆ ರಂಗಳು ಎಮ್ಮೆ ಮುಹಿಮ ಕಮಕಿ ಹಮ ದಂಡ ಸಾಫ್ತಾರ ಕೊ ದೇವುಮ ಗಸ್ತ ಕಬ್ ದೇಂಜೆ ಹೆ ದುರುಮಿನ್ ದೀಗಂ ಗಸ್ ಹೆದ್ದು ದೆಂಗ್ ಎ ಐಕ್ಕು ಗಹ ಬೇಣು ವ ಕಾಣ ಮೀ ಗಸ್ತಕಂ ಗಹುಗ ಉಮರ ಗುಳೆಗಸು ಫೋರ್ ಕೊತ್ತೀನಿ ಹಿಂಗೆ ಹಮ ಎ ಐಕ್ಕು ಮೀ ಗುದುರತಿ ಕಾಣ ಅಬದು ಸಮ ಏಕಶೀಗ ಮುಂಬರಕ ದಾನ ಫೋರು ಕೊದ್ದೇನು ಈ ನಿಶಾಲ ದಿಗು ಮುದ್ದ ಹದ್ದ ಭಾವತ್ತ ವೈಜ್ಞಾನ ಬಸಿ ಎಬಹುರೆ ಹಮ ಗ್ಯಾಗನಕ ಆಹಾರಂ ಹಾದುವಹು ಗೆಂಗುಳೆವೆ ಬಸಿ ಎಬಹುರೆ ದೆನ್ ಗ್ಯಾಗನಕ ಸಿಂ ಅತರುಮಹು ಗೆಂಗುಳೆವೆ ಬಸಿ ಎಬಹುರೆ ಹೇಮ ಏಕ ದಿಗು ಮುದ್ದ ತಮ್ಮ ಹುಣ್ಣ ಮುಡುವತ್ತ ನಿ ಭಾವತ್ತಂ ಹದ್ದ

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: ಮಿಹಿತುಗೆ ಲೋಯ್ ಪೇತಿ
2: ಕೊಮ್ಮೆ ಬುದದು ಹೇಗೆ ಮೆಂದುರು ಕುರಿ ಎಗಾರ ಗಡಿ ಫಣರೆ ರಿಪೀಟ್ ಹಮ ಎರೆ ದಿಹ ಗಡಿ ತಿರಿ ಹೋ
3: ಎಂಹಾ ಸತರಿಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನೋಯ್ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯ ನೋಯ್ ಮೆಗ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
1: ದಿವಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
3: ಇಂತಿಜಾರ್
1: ಮಿಹಿತುಗೆ ಲೋಯ್ ಪೇತಿ
4: එංහා සතරස්තයක සාලිස් නුවය කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවය මෙගහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු ගඩි මෙන්දමං අලිවිතියෙන් ගඩි තිරිස් මේ දිවෙහි රාජ්‍යයක අඩු.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගේ තයියාරු කුරවාෆාවනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.